0: වෙසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කරේ.
2: වාර්තාතික වාර්තා කබිනි කෝටි යටේ එන්ඩල්ගේ ධන විදහන් වැඩිතුරයි රුපියල් කෝටි 13.98 ඉක්මවන දැවන්ත සුපුරුදයක් ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත්තන සම්පත ධන විදහනේ බිල දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

බොහොම සුබ දැසනක් මගේ චූටි පුටිත්තු හැමෝටම. ලෝකෙ වටිනම දේ තමයි චූටි ළමයි කියලා කියන්නේ. මොකද ළමයින්ගෙන් තමයි මේ ලෝකෙ ලස්සන වෙන්නේ. ළමයි මල් වගේ කියලා කියනවනේ. එහෙම චූටි ළමයි වෙනුවෙන් තමයි සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන තියෙන්නේ. ඉතින් වෙනද වගේම අදත් පටන් ගන්න යන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන. අදත් ඔයාට අහන්න, ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයා සමහර විට මාව අහන ඇත්තේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමන් වෙන්න පුළුවන්. එහෙනම් උදේ 7 වෙනකන් එක දිගට මාව අහගෙන ඉන්න. මේ විදිහට පටන් ගන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන.

ගඟ ගලා යන්නේ ගල් පර්වත හමු වුණාම එයින් බේරී මිස ඒවා සමග සටන් කරමින් නොව. ජීවිතේ සමහර බාධකත් එහෙමයි. කාලේ කනවාට වඩා ඒවා මගහැර යන එකෙන් ඔබට ඔබේ ගමනට ඉක්මනින් යා හැකි. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන අරුණ්‍යයේ සිහින දිනන්න. පළමු ධානය ඉලෙක්ට්‍රික් යතුරු පෙදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ 5ක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයක දිනුම අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.

0: එක හැපෙනින් කරගන්න.
1: එතම් බෙතාතුර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැනට. සිංහාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
2: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: හරිනේ අන්න නැවතුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
4: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
4: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්ඩේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
1: බෝරින් සන්ඩේ හැපෙනින් කරගන්න. ගැලපෙන බම් මියුසික් වයිබ් එක.
2: සුප්‍රීම් මියුසික් සන්ඩේ.
1: ඉනිදා උදේ නවයට.
5: ඉගෙනන සර්.
6: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.3 Supreme Radio.
1: Supreme Radio පොඩ්ඩක් උදෑසන අහන චූටි පොඩිත්තෝ අපිට ඒගොල්ලන්ගේ දක්ෂතාවය වෙනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොමද දෙවන්නේ? 0718 893 893 කියන අපේ WhatsApp number එකට අම්මට හරි තාත්තට හරි කියලා ඔයාගේ දක්ෂතාවයක් කතාවක් ඉදිරිපත් කරන්න පුළුවන් නම්, සිංදුවක් කියන්න පුළුවන් නම්, සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා අපිට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්න ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළි දක්වන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්.
2: මගේ නම ශරුල්ය. මගේ පාසල මිනුකඩවල සිංහ ප්‍රාථමික විදුහල. දවසක් වතුර වැටලා හිටියේ මීයකට ගොඩගෙන වලස් පෙට්ටිය උදව් කළා. කවදා හරි මමත් ඔයාට උදව් කරන්න මීයා කිව්වා. කැලේ ඇවිදිනකොට වලස් පෙට්ටිය දවසක් උගලකට අහු වුණා. මේ පංචමේ අනතුර දැක්කා. මේ පෙට්ටිය ඉක්මනට ගිහින් උගලේ ලණුව කපා දැම්මා. මීයාගේ උදව්ව නිසා වලස් පැංච බේරුණා. අන්න යහට පිහිටවීම හොඳ ගති ගුණයක්.
1: හරිම ලස්සනයි. චූටි ළමයි දක්ෂය කියන කතාව නම් හරියටම හරි. ඒ විතරක් නෙවෙයි, චිත්‍ර අඳින්න පුළුවන්, නිර්මාණ කරන්න පුළුවන් චූටි පොඩිත්තෙක් අපි වහන් ඉන්නවා කියලා අපි දන්නවා. ඒ පොඩිත්තන්ට අවස්ථාවක් දෙන්න තමයි සුප්‍රීම් රේඩියෝ අපි හදන්නේ. ඔයාට පුළුවන් සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන ලිපිණයට ඔයාගේ නිර්මාණයක් හරි චිත්‍රයක් හරි අපිට එවන්න. මම අපෝසරයක් අපේ ලිපිණි මතක් කරන්න. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4.

0: අදුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර කියලා හිටියත් කොන්නෙකට ඔයාව පුරා ගන්න නෑ.
0: රස පිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට. Welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
6: ගෝලීය සාමදර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා.
7: ස්ථාන 14ක් ඉදිරියට ගිහිල්ලා. කමන්නේ එකකින් හරි ස්ථාන 14කින් හරි ඉහළට ගිහිල්ලා නේ.
6: එහෙම හරි නේ. 67 වන ස්ථානය හිමි කරගෙන තියෙනවලු. සතුරු වෙදින් නේද අප්පුඩියක් ගහන්න? අපිනේ දන්නේ සාමේ තරුවේ නේද? මිනිහ අර ගෙයි ගිනි පිටර දෙන්නේ නැහැ නේද? ජාතීන් අතර අසමගිනේ මම කියන්නේ මේ අපේ පවුල් පන්සල් ඇතුළේ තියෙන අසමගිකන් නේද? ඒ වගේ නම් තියෙනවා ලොකු ලොකු යුදමය තත්ත්වයන් නේද?
5: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට වෙල්කම් ෂෝ.
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
9: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ ඒක සුපිරියා.
8: දන්නවද ජපානි කියන්නේ හරිම ලස්සන රටක්. ඒ විතරක් නෙවෙයි ජපන් භාෂාවත් හරිම ලස්සනයි. ඉගෙන ගන්න ආස හිතෙනවා. ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේත් හරිම වැදගත් භාෂාවක්. චූටි පොඩිත්තු ලොකු වෙනකොට ඉංග්‍රීසි දැනගන්න එක හරිම වටිනවා, හරිම වැදගත්. සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන අහන චූටි පොඩිත්තන්ට ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි හරිම සරලව අපි කියලා දෙනවා. ඊයේ දවසේ අපි පටන් ගත්තා ඉංග්‍රීසි භාෂාවෙනුයි ජපන් භාෂාවෙනුයි පාඩ නම් කරන විදිය. අද ඒ පාඩමේ දෙවැනි කොටස. රෝස පාට.
10: P N K pink P N K pink
11: pink.
8: තැඹිලි පාට.
10: O R N G orange O R N G orange
11: orange.
8: කොළ පාට.
10: Midori
11: green.
8: Dampata.
10: Murasaki
11: purple.
8: Kahapata.
10: Kiroi
11: yellow.

0: පුංචි යාලදැන් දන්නවා සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසනින් හැම සිකුරාදම ලස්සන වැඩක් කරනවා. මොකද්ද? හැම සිකුරාදම පුංචි ඔයාලට පුළුවන් ලස්සනම ලස්සන කතාවක් අපෙන් අහන්න. එහෙනම් ඉතින් අදත් ඒ විදිහටම තවත් ලස්සන කතාවක් චූටි ඔයාලට කියලා දෙන්න තමයි අපි මේ හදන්නේ. එහෙනම් මේ විදිහට පටන් ගන්නේ සුප්‍රීම් රේඩියෝ කතන්දර සිකුරාදා.
1: දැනමුතුකන් ඕවදන් ගුරුහරුකන් එක්ක කතන්දර සිකුරාදා.
2: ඔන්න පුංචි දුවේ පුතේ, අදත් ලස්සනම ලස්සන කතාවක් අරගෙන තමයි මම ඔයාලව බලන්න ආවේ. ඔන්න ඉතින් එකෝ මත් එක කාලෙක සිටුවරෙක් තමන්ගේ බිරිඳයි දියණියන් තුන්දෙනයිත් එක්ක ආදරෙන් සතුටින් ජීවත් වුණා. මෙහෙම ජීවත් වෙලා ඉන්න අතරමඟදී මේ සිටුතුමා හදිස්සියේ අසනීප වෙනවා. අසනීප තත්ත්වෙන් ඉන්න මේ සිටුතුමා ටික දවසකින් මිය යනවා. සිටුතුමාගේ මිය යාම නිසා සිටුමැදුරේ අගහිකකම් ගොඩාක් වැඩි වෙනවා. ඉතින් මේ නිසාම සැපවත් ජීවිතයක් ගත කරපු මේ සිටුතුමියටත් දියණියන් තුන්දෙනාටත් හරිම දුක්ඛසේ ජීවිතේ ගත කරන්න සිද්ධ වෙනවා. මෙහෙම කාලයක් ගත වෙනවා. ඉතින් මේ මියගිය සිටුතුමා රත්තරන් හංසයෙක් වෙලා නැවතත් උපදිනවා. ඉතින් මේ රත්තරන් හංසයාට තමන්ගේ පෙර ආත්මය මතක් වෙලා හොයලා බලනකොට තමන්ගේ බිරිඳත් දරුවන් තුන්දෙනා ගැනත් දැනගන්න මේ හංසයා මෙයාලට උදව් කරන්න තීරණය කරනවා. එහෙම හිතපු හංසයා තමන්ගේ රත්තරන් පිහාටුවක් හැමදාම මේ ගෙදර ළඟින් තියලා යනවා. මේ පිහාටුව නිසා දියුණු වෙච්ච මේ සිටුතුමියත් දුවලා තුන්දෙනත් පරණ සැපවත් ජීවිතේම ගත කරන්න පටන් ගන්නවා. මෙහෙම කාලයක් ගත වෙනකොට මේ සිටුතුමියට අවශ්‍ය වෙනවා ඒ පළාතේ ඉන්න පෝසත්ම කාන්තාව වෙන්න. මෙහෙම හිතපු සිටුතුමිය තීරණය කරනවා මේ රත්තරන් හංසයාගේ ඔක්කොම පිහාටු ටික ගලව ගන්න. ඔන්න ඉතින් පුරුදු විදිහටම රත්තරන් හංසයා ආයමත් මේ ගෙදෙට්ට එනවා. හංසයා ආපු ගමම්ම හංසයාව අල්ලගන්න මේ සිටුතුමිය හංසයාගේ රත්තරන් පිහාටු එකින් එක හැම එකක්ම ගලව ගන්නවා. මේ රත්තරන් හංසයාට තමන්ගේ පිහාටු ටික ගැලවීමෙන් ගතට දැනෙන වේදනාවටත් වැඩිය වැඩි වේදනාවක් තමන්ගේ හිතට දැනෙනවා. ඊට පස්සේ මේ රත්තරන් හංසයා මේ සිටුතුමියටත් දුවලා තුන්දෙනාටත් මේ විදිහට කියනවා.
3: මම තමයි ගිය ආත්මේ ඔබේ ස්වාමි පුරුෂයා. මේ ආත්මේ ඔබ විඳින දුක දැකලා මම ආවේ ඔබට උදව් කරන්න. ඔබගේ ඔය ලෝභකම නිසා ඔබ මගේ පිහාටු සේරම ගලව ගත්තා. දැන් ඔබ ඔය ගලවගත්තු පිහාටු සේරම කිසිම වටිනාකමක් නැති නිකම්ම පිහාටු බවට පත්වෙනවා. සමා වෙන්න, ආපහු මට කවමදාවත් ඔයාලව බලන්න එන්න වෙන්නේ නැහැ.
2: මෙහෙම කියපු හංසයා සතහටම මෙයාලගෙන් වෙන් වෙනවා. ඉතින් මේ අයට කොච්චර ඌමනා වුණත් ආයේ කවදාවත් මේ අයට මේ හංසයාව නම් දකින්න හම්බුනේ නැහැ.
0: දැක්ක නේද පුංචි දුවේ පුතේ, ලෝභකම නිසා මේ පවුලටම සිද්ධ වෙච්ච දේ. තමන්ට උදව් කරන්න ආපු කෙනාවත් අන්තිමට ඒ අයම නැති කරගත්තා. පුංචි ඔයාලා නම් කවමදාවත් ඔයාට උදව්වක් කරපු අයට නරකක් කරන්න එපා.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරිවෙන් සෙල්ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුගිරිය කඩුවල ගනේ මුල්ල නාරම්ම සාගම්පුල
1: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙනවාක
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
3: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
4: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්න නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
2: ඈ හැබෑවට
5: සතිය දවස් පහේම දවල් දෙකට
6: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසෙ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නැගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරා 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
8: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
9: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්බල කමෙන් පටන් ගන්න උදෑසන හිමාවෙන ආසනේ පටල ගන්න පටන් ගන්න. සතිය දවස් පහේම උදේ හතට.
10: වෙල්කම් ෂෝ.
11: අනුග්‍රහය.
12: වාර්තාපිට වාර්තා සම්මි කෝටි 8 එන්නේ මේ තනට තහන නුතරයි ගුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවන්ත සුපුරුතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තහන නිදහනේ බිල දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
13: මෙල්ටෝල් හිසරතය උන සෙම්පති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
14: 89.1 89.3

0: 89.3 Supreme Radio.
1: අද වැඩ ගොඩාක් කළා අපි. ජපන් ඉගෙන ගත්තා, ඉංග්‍රීසි ඉගෙන ගත්තා, ලස්සන කතන්දර ඇහුවා. ඒ විතරක් නෙවෙයි, චූටි පොඩිත්තන්ගේ දක්ෂතාවත් බැලුවා. එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් යුදැස්සන ඉවර කරන්න තමයි යන්නේ. ආපහු අපි හම්බ වෙන්නේ ලබන සඳුදා. සතියන්තයක් එනවනේ, සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම මතකතෝ මොනවාරි ඉගෙන ගන්නත් ඕනේ. එහෙනම් ඉතින් සතියන්තේ සෙල්ලම් කරලා පාඩම් කරලා සතුටින් ඉන්න ඕනේ. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ සතියන්තයක්.

0: උණුසුම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: දෙහතයි විනාඩි 6යි දැන් බලාව සුබ දැසනක් හැමෝටම සුබ දැසනක් චාමර අයබෝන්
1: අයබෝනි පෝ අයබෝන් සුබ දැසනක් සුබ දවසක් ඉතින් අදත් ඔය ජීවිතේ වෙරවීරයෙන් දිනන්න සූදානම් වෙන ඔයාට ජයග්‍රහී දවසක් උදා වෙලා තියෙන්නේ ඒ දවස තමන්ගේ වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක කරගන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා එකතු කරනවා නේද එල්නිනෝ තත්ත්වයේ නිල වශයෙන් ආරම්භ වෙලා තියෙන කියලා ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංගමය නිවේදනය කරලා තිනවා ඉතින් අනිසිබයක් ඇති කරගන්න ඕනෙත් නැහැ නේද ඕව නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ අපි ඒකට හේතුත් දා කතා කර ඉතින් ජීවිත ඉස්සරහට යන්න වර්ෂාව ගොඩක් ප්‍රතිවලට තියෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ අපි බලමු කාලගුණ තොරතුරු කොයි වගේද වෙන්නේ කියලා ඉස්සරහට
0: ඒ අතර මතක් කරන්න ඕනේ චාමර ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන එකතු වෙලා ඉන්නවා කියලා ජාතික ලොතරැයි මණ්ඩලය විතරක් නෙමෙයි චාමර අපිත් එක්ක මේ ගමන යන එකතු වෙලා ඉන්නවා මෙල්වා RB500
1: ඒ විතරක් නෙමෙයි අපිත් එක්ක ඉන්නවා මෙල්ඩෝල් අදත් මේ වැඩසටහන අපිත් එක්ක කරන්න අපිට ශක්තිය ලබා දෙන්න ඉතින් ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න තීරණේ තියෙනවා වාගේ ඇති නේද වෙන කෙනෙකුට වාගේ ජීවිතේ සාර්ථක කරන්න බෑනේ
0: ඔව්
1: පරිස්සමෙන් වැඩට යන්න එහෙනම් අපි උදේ 10 වෙනකන් මේ පැත්තෙන් ඉන්නෝ
0: අද සිකුරාදා නේද හිතේ හැටි හැටි සින්දු ටික අහගෙන ඔය මේ පැත්තෙන් තව කතාත් ගොඩාක් අහගෙන ඉන්න පුළුවන්කම තියෙනවා
1: අනිවාර්යෙන් එහෙනම් ජය වේවා සුබ දවසක් කියන ගමන් අපි වැඩේ පටන් ගන්නෝ මං චාමර
0: මම නිපුනිකා

0: A su nave hai ekra, a su nave hai tuna. Supreme Radio. Magi hale, magi rata.
1: ගඟ ගලා යන්නේ ගල් පර්වත හමු වුණාම එයින් බේරී මිස ඒවා සමග සටන් කරමින් නොව. ජීවිතේ සමහර බාධකත් එහෙමයි. කාලය කනවාට වඩා ඒවා මගහැර යන එකෙන් ඔබට ඔබේ ගමනට ඉක්මනින් යා හැකි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිලදේගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න පළමුදයාගේ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක් තනි අංකයට රුපියල් 80ක් ලග්නයක දිනුම් අවස්ථා දෙකක් එකවර දිනන්න අවස්ථා රැසක් NLB සුබ දවසක් දවස සුබයි සිහින දිනයි
1: ගත්තොත් සුබම තමයි

0: Request Friday.
1: ಗೀತೆಯ ವಿಂದಿ ನಮಃ.
0: Supreme Request Friday.
2: ಉಸಸ್ಮ ತತ್ವೇ ಅತ್ಯವಶ್ಯ ಭಾಂಡ ದಿವಿನಿ ಅಡುಮು ಮಿಲಟ ಗದ ಹೆಗೆ ನವತಮ ಸುಪಿರಿ ವಿಲನ್ ಸೆಲ್ ಜಾಲಯ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಶಾಖ ಮಾತಲೆ ಅತುರುಗಿರಿಯ ಕಡುವಿಲ ಗನೇ ಮುಲ್ಲ ನಾರಮ್ಮಲ ಸಹ ಗಂಪುಲ
3: ಮೆಲ್ಟಾಲ್ ಹಿಸರತೆಯ ಉನ ಸೆಂಪ್ರತಿಷ್ಯಾವ ಅಂಗಪತ ವೇದನಾವ ಅಪಾಸು ದಿನ ಸದಹ ಇಕ್ಮನ್ ಸಹನೆಯ ಮೆಲ್ಟಾಲ್ ಪ್ಯಾರಸಿಟಮೋಲ್ ವಿಶೇಷಕಿ
4: ಮೇನ್ ಬ್ರಾಂಡೆಡ್ ಇಂಜಿನಿಯರ್ ಮಹತ್ಯ
5: ಐ ಮುದ್ರಾಲಿ ಹೇಮ ಕಿಯನ್
4: ನೇ ಓಯ್ ಮಹತ್ಯಗೆ ಓರ ಲೋಸುದ ಅಂದುಮ್ದ ಸಬತ್ತುದ ಅರವದ ಮೆವ್ವದ ಹೆನ ನಮ್ತಿನ ಬ್ರಾಂಡೆಡ್ ಬಡುನಿ මහත්තයා මොනවද උනේ
6: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා
4: මොන වර්ගයෙන්ද
6: හොඳ වර්ගයකින්
4: අයියෝ මහත්තයා යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar
7: මෙල්වා මෙති දන්න කියලා GI box bar
6: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
8: මල්ලි කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
9: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
8: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
6: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
2: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
8: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
10: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් වී බැක්
11: ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලි මහත්මිය.
12: මගේ නම ශාමලි. මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්නේ කියලා තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. Tamanට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි අපි මිලදී ගත්තු නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන Tamanට පුළුවන් ගන්නට යන්නේ නැතිකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය Tamanට තියෙනවා. මං දගින එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට Taman හිතන්නේ නැති විදිහට Tamanට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩල ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉන්නේ ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැය ගැදුනොත් එයාගේ අනාගතේ ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදා හරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ යෝජනාවට.
11: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
13: 89.1 Supreme Radio Supreme Radio Supreme Radio Wakil Anda Wakil Rakyat.

0: උදේ හතරයි විනාඩි 24යි දැන් බලාව.
1: එල්ලිනෝ කෙසේ වෙතත් මෙහෙනම් හෙල්ලිලා වගේ තියෙන්නේ නේද?
0: වැස්ස වැස්ස වැස්ස ඊයේ රෑ ඉඳන්ම වැස්ස වැස්ස වැස්ස.
1: ඔව් ඒකනේ. ඒක නිසා ඉතින් ඔන්න නායාම යනතුරුංගවීම නිවේදන නිකුත් කරලා තිනවා දිස්ත්‍රික්ක 4කට. හරි. ඒ අනුව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ පවසන්නේ අද අලුයම 4 සිට හෙට කියන්නේ 13 වෙනිදා පෙරවරු 4 දක්වා වූ කාලය තුල තමයි මේ පැය 24ක කාලයේ මේ අනුතුරුංගවීම නිවේදන බලාත්මක වෙන්නේ. ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ, ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ, ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට නායම අනුතුරුංගවීම නිවේදන නිකුත් කරලා තියෙනවා. පාලින්ද නුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ඊරාස දොළුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, ආයගම රත්නපුර, ගොඩකවල, කලවාන, නිවිතිගල ඔන්න ඔය කියන ප්‍රදේශවල සඳහා තමයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් නායම අනුතුරුංගවීම නිවේදන නිකුත් කරලා තියෙන පළමු මට්ටමේ අනුතුරුංගවීම නිවේදන තමයි නිකුත් කරලා
0: තියෙන්නේ.
1: එනිසා ඒ ප්‍රදේශවල ඉන්න අය තින් පරිස්සමින් ඉන්න. ඒ වගේම වැහිසි තත්ත්වයේ වැඩිවීම ඒ විදිහටම බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තියෙන්නේ. අද දවසේ ස්ථාන කිහිපයකට මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇති වෙනවා කියලා තියෙනවා. පසොර එකෙන් පමණ පසුව ස්ථාන කිහිපයකට, ඒ කියන්නේ හම්බන්තොට, අනුරාධපුර, ඒ වගේ ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවලත් වැසි ඇති වෙනවා කියලා තමයි තියෙන්නේ. මධ්‍ය කඳුකරයේ සමස්තයක් විතර ගත්තාම පැයට කිලෝමීටර 30ක 40ක 50ක වගේ තද සුළං තත්ත්වයේ විදිහටම තියෙනවා කියලා තියෙනවා. වැසි තත්ත්වයේ සුළං තත්ත්වයේ තාමත් තියෙනවා කියලා තමයි අපේ රටේ කාල ගුණංශිකයන් නිසා අපිට පේන්න තියෙන්නේ නේද?
0: ඒ නිසා ඉතින් පරිස්සම් වෙන්න. මොකද විශේෂයෙන්ම චවර මේ දවස් ටිකේ වෛරස් වගේක් යනවා. මේ වැස්ස සීතල මේ කාලගුණයත් එක්ක මේ දේශවලත් එක්ක ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පරිස්සම් වෙන්න ඕනේ. පරිස්සම් වෙනකොට මතක තියාගන්න ඔයාගේ පොකට් එකේ අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න. ඔයා මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න තරමට ඔයාට ඉක්මනටම ඔයාගේ තියෙන අස්සනීප ගතිය අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. මෙල්ඩෝල් කාඩ් එකම බොන්න එපා. හරිද? සමහර අය එහෙමත් කරන වෙලාවල් තියෙනවා. එහෙම නෙමෙයි, මෙල්ඩෝල් කාඩ් එකම බොන්න එපා.
1: සමහර වෛරස් තියෙන ඇසර නොපෙනෙන වෛරස් නේද? ඒවට මෙල්ඩෝල් හොඳයි. සමහර වෛරස් නම් තියෙනවා ඉතින් නේද? ඇහැට පේන වෛරස් තියෙනවනේ.
0: ඇහැට මේ පෙනිපෙනී යන වෛරස්
1: තියෙනවා. පංචස්කන්ධයක් තියෙන වෛරස් ඉන්නවා නේද? ඉතින් මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න ඕනේ. උන්න කැස්ස සම්ප්‍රතික්ෂාව, ඇඟපතේ වේදනාව නේද? ඉක්මනට නැති කරගන්න ඉතින් ඔයාට ඉක්මන් සහනය සලසනවා මෙල්ඩෝල්. ඒ නිසා පර්ස් එකේ, පොකට් එකේ, බෑග් එකේ, ඔෆිස් එකේ අනිවාර්යෙන් මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න මේ දවස්වල. හරි?
0: අනිවාර්යෙන් තියාගන්න ඕනේ. ඒ අතරේ ශාමර දැන් අපිට හැමදාම තියෙන හීන අතරට අලුතෙන් අලුතෙන් හීන එකතු වෙනවානේ. දැන් හිතන්නකෝ අපි කවදාවත් බඳින්නේ නැහැ. මම කවදාවත් බඳින්නේ නැහැ කියලා හිතන් ඉන්න මිනිස්සුන්ගේ ජීවිතවල කවුරු හරි එළිය අරගෙන ආවට පස්සේ
1: නෑ, කවුරු හරි අවසරව අරගෙන එනවා නේද?
0: නෑ, මම බඳිනවා කියලා හිතනවා. එහෙම බඳින්න හදනකොට චාමර තමයි මතක් වෙන්නේ, අතේ සල්ලි ටිකක් තියෙන්න ඕනේ නේද කියලා. මොකද එතකන් හිතන් හිටියේ මම බඳින්නේ නැහැ කියලා. ඒ නිසා එදා වේල කාලා මම පාඩුවේ හිටියා. එහෙමද සමහර කට්ටිය? හැබැයි මේ බඳින්න ලඟුණාට පස්සේ තමයි හිතෙන්නේ, බඳින්නත් ඕනේ, සල්ලි හොයාගන්නත් ඕනේ, කොහොමද මේ කරන්නේ කියලා හිතනවානේ කට්ටියට. අන්න ඒ කට්ටියට තමයි කියන්නේ අද සම්පත ගන්න. මොකද අද සම්පත ගන්නවා කියලා කියන්නේ වාට එදිනෙදා වියදමට පවා මුදල් ටික හරි ගස්ස ගන්න පුළුවන්කම තියෙනවා. මහජන සම්පත දෙනුම් වාරයෙන් තෝරා ගන්න ආලන්ද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්නවා. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිත්, අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත්, අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිත් ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් තවත් සෙසු තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. ඉතින් අද වියදමට අද සම්පත ලොතරැයි ඔබට හරියටම ගැලපෙන ලොතරැයියක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලයෙන් හඳුන්වා
0: දෙන්නේ.
1: ඒ නිසා අනිවාර්යෙන් ඔය තියෙන ප්‍රශ්න ටික ඔළුවේ තියාගෙන දුක් විඳින්න නැතුව කාගෙන්වත් ණයට සල්ලි ඉල්ලන්න ඕනෙත් නැහැ. ගිහිල්ලා වැඩි වැඩියෙන් ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි පත්. හරි?
0: හරි, දැන් කොහොම හරි එහෙමත් හොයාගෙන බැන්ද කියලා කියමුකෝ චාමර. ඊට පස්සේ තමයි ප්‍රශ්න ටික පටන් ගන්න චාමර.
1: ඊට පස්සේ ඉතින් අර ගුණා පිටුපස බැඳි හරත්තේ සේ නේද?
0: කැරකි
1: කැරකි කැරකි
0: යන්න දෙන්නේ ඉතින් කැරකි කැරකි අපි
1: මහපාර තමයි ඉන්න වෙන්නේ කොහොමද?
0: ඊට පස්සේ දැන් අරක ගෙනින් මොකන්ද මේ අරක ගෙනින් දුම් පුතා මට මතක නැහැ සින්දුව කොහොම හරි එහෙම තියනවා. ඉතින් සරින් සරේ වයිෆ් කියන පදේ නටන්න වෙනවා අපේ හස්බන්ඩ්ලට. අරක ගෙන්නේ කියනකොට මේක ගෙන්න යන්න ඕනේ, මේක ගෙන්නේ කියනකොට මේක ගෙන්න යන්න ඕනේ. එහෙම ප්‍රශ්න තියෙනවා. හැබැයි ඉතින් මේ ඔයාට නිකන් හොඳ නැද්ද වයිෆ්ට කියලා සතියටම ගෙන්න ඕන බර ටික? දැන් සමහර අයට ප්‍රශ්නයක් තියෙනවානේ චාමර, සතියටම ගෙන්න ඕන බර ටික ගෙන්න විදියක් නැහැ. මොකද ඒ තරමටම සමහර කඩවල් වල බර ටික හොඳටම ගණන් වැඩිනේ. ඉතින් එහෙම නැතුව ඔයාට
1: අර කල්පනා කරගන්නේ කරගන්න ඉන්න ඕන නේද? සතියේ අවශ්‍ය කරන බඩු ටික එක තැනකින් ගන්න ඕනේ.
0: එක තැනකින් ගන්න.
1: එහෙම ගන්නත් අර ඒ විශ්වාසය තියෙන්න ඕනේ. ඒ වගේම බඩු තියෙන්න බෑ ගන්න.
0: ඒකනේ නේ. මොකද නැත්තම් ඉතින් අර කඩේට ගියා ඊට පස්සේ ආපහු ටික ගන්න මේ
1: කරේ. grocery item ගන්න වෙන තැනකට යනවා නේද? අත්‍යවශ්‍ය ආහාර ගන්න වෙන තැනකට යනවා. එහෙම හරියන්නේ නැහැ. දැන් ලෝකේ දියුණු වෙලා තියෙන්නේ. ඉතින් සුපිරි වෙළඳ සල් ජාලයක අත්දැකීම නවම මුහුණුවරකින් වඩ ලබා ගන්න අවස්ථාවක් දැන් අවිල්ල තියෙන්නේ.
0: හ්ම් ඒ තමයි කසාගල ග්‍රීන් සුපර්. කසාගල ග්‍රීන් සුපර් වල ඔයා ගාවට આવી තියෙන්නේ අලුත්ම අත්දැකීම් අරගෙන විශේෂයෙන්ම ඔයාට අවශ්‍ය කරන හාල් සීනි පිටි පරිප්පු අල ලූණු වගේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ වගේම grocery items පවා දිවෙණි අඩුම මිලට වාට ගන්න පුළුවන්කම තියෙනවා. කසාගල ග්‍රීන් සුපර් එක නිසාම තමයි කියන්නේ අලුත් තැනක් අඩුම මිල කියලා ශාකා තියෙනවා මාතලේ. අතුරු ගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම් බල ගම්පල කියන තැන්වල
1: මේ ශාඛාවන්ට අමතරව ඔබේ නගරයේ යහුසුලුව වැඩ කටයුතු පටන්ගෙන තින්. තව නොබෝ දවසකින් ඔබේ නගරයත් අපිට කියන්න පුළුවන්. මොකද සීග්‍රේන් ව්‍යාප්ත වෙන සුපිරි වෙළඳ සල් ජාලයක් තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. ඉතින් අලුත් තැනක් අඩුම මිලක්. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත අදම යන්න. කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධ වුණාට වැඩිදුර තොරතුරු දැනගන්න මෙන්න දුරකථන අංකය 011268412ට කතා කරලා වැඩි විස්තර දැනගන්න. කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක්.
0: එහෙනම් අපි යමු කෙටි විරාමයකට. බලමු මතක

0: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
1: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
0: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
2: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
0: මොන වර්ගයෙන්ද?
2: හොඳ වර්ගයකින්.
0: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
3: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
4: වාර්තාපිට වාර්තා කම්පැනි කෝටි 8 NLB දනට තහන නඩතරයෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තහන දහනේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු
5: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙන වග.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
7: එම මිහිව
8: පස්වන් දහසකන සමාවසුද රාජ උත්තමයන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
9: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
6: ඈ හැබෑවට
10: සතිය දවස් පහේම දහවල් දෙකට.
11: අසුනවයයි එක, අසුනවයයි තුන, සුප්‍රීම් රේඩියෝ.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 7යි විනාඩි 37යි දැන් වෙලාව. මතක් කරන්න ඕනේ මෙල් ඩෝල් ගැන. මොකද ඉතින් මෙල් ඩෝල් ගත්තොත් තමයි ඔයාට ඔය තියෙන ඔළුවේ කැක්කුම වෙන්න පුළුවන්, උණ වෙන්න පුළුවන්, හෙසර දෙකම එකයි ඉතින් ඔළුවේ කැක්කුම හෙසරද ඒක ඔක්කොම අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. එකපත වේදනාව එහෙම තියෙනවා නම් මේ දවස් ටිකේ වැඩිපුරම හැමෝගෙම ඇහෙන චාමර එහෙම තමයි ඉන්නේ හැමෝම. ඒ නිසායි ඔක්කොටම ඉක්මන් සහනේ ගේන්නේ. මෙතන කවුරුද මේ මෙල් ඩෝල් ඔෆිස් එකේ, එතකොට වාගේ පොකට් එකේ, පර්ස් එකේ අනිවාර්යෙන්ම මෙල් ඩෝල් කාඩ් එකක් තියාගන්න ඕනේ. හරිද?
2: අනිවාර්යෙන් ඉක්මන් සහනේ සලසනවා පැරසිටමොල් විශේෂයක් විදිහට මෙල් ඩෝල්. අපි පත්තර විස්තර බලමු. අද ජාතික පුවත්පත් දෙකක ලංකාදීප පුවත්පත් මුලින්ම අවධානය යොමු කරමු. ශෂී වීරවංශ වසර දෙකක් හිරේ පාස්පෝර්ට් නඩුව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් තීන්දුව මහාධිකරණයේදී ස්ථිර වුණා. ඒ සම්බන්ධයෙන් ඊයේ දවසේදී වාර්තා කළ තිබුණා. පාස්පෝර්ට් ගැනීමේදී නිවැරදි තොරතුරු දීම පුරවැසියාගේ වගකීමක්. මහාධිකරණ විනිසුරුවරයා කියලා තියෙනවා. ව්‍යාජ උපැන්න සහතිකයක් මගින් ලබාගත් අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තකබා ගැනීමේ චෝදනාවට වරදකරු වී වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරියවන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊ දවසේදී ස්ථිර කළා කියලා තමයි සඳහන් කරලා තිබුණේ. එතුමා උපවාසයේ හිටියේ නේද? උපවාසය ඉවරුණා විතරයි නේද? කොහොම හරි ඉතින් ව්‍යාජ තොරතුරු දෙන්න බෑ රාජ්‍යයක නේද? ඒක කාට වුණත් එක විදිහේ වැරද්දක්. ඉතින් ඒක අපි බොඩ දිනෙක් ඉතින් ඕවා කරලා තියෙනවා නේද? ඉතින් ව්‍යාජ විදිහට අපි දැක්ක පහුගේ කාල සීමාවන් වල ඇමරිකාව ඉරානය යලි ඇවිලේ හෝමුස් වසයි ලෝක වෙළඳපොලේ තෙල් මිල යලි නගී කියලා වාර්තා කරලා තියෙනවා ලංකාදීපය. මං හිතන්නේ දැන් දින 100 ගානක් දිනමෙන පුවත්පතේ සම්බන්ධයෙන් වැඩදුර තොරතුරු තිබ්බ. අපි ඒ සම්බන්ධයෙන් බලමු. එල් නිනෝ මට්ටු කරන්න ආණ්ඩුවට පුළුවන් ජනාධිපතිවරයා කියන්නේ. ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් තියෙනවා, ආහාර තියෙනවා කියලා තමයි ජනාධිපතිවරයා මාධ්‍ය හමුවකදී විශේෂම දැක්ක අදහස් පළ කරලා තියෙනවා. මට්ටු කරන්න පුළුවන් හොඳයි ඉතින් නේද?
1: ඒක තමයි මම මුකුත් දෙකේ හිටියේ. අනිවාර්යෙන් කරන්න
2: ඕනේ. මට්ටු කරපු හැටි අපි දැක්කා.
1: මේ එල්නිනෝ, මේක එල්නිනෝ දැන් කලින් ඉඳන්ම කියනවානේ චාමර. ඉතින් එච්චර කියලා ආණ්ඩුව හරියට මේ ඒක වෙනුවෙන් පියවරක් ගත්තේ නැත්නම් ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා තමයි. ආණ්ඩුව රජයත් එක්ක එකතු වෙලා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න ඕනේ.
2: විශේෂයෙන් පළවෙනි කාරණාව පානීය සහ අනිකුත් ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම නේද? පළවෙනි කාරණාව.
1: ඔව්.
2: කන්න නැතත් බොන්න වතුර ටිකක් තියෙන්න බෑ නේද? ඒක නිසා ඉතින් මේ දවස්වල අපි දන්නේ නැහැ ජල කළමනාකරණ කමිටු වල රැස්වීම වල කොහොමද කතා වෙන්නේ. අපිට සරලව තේරෙන දේ තමයි මේ වෙලාවේ ජලාශවල ජලයේ නිකරුණේ පල්ලෙහාට ගලාගෙන යන්නේ නැතුව නේද? පුළුවන් තරම් ජල විදුලිය අත්හිටවලා අපි බොරතෙල් මගින්, එහෙම නැත්නම් ගල්ලඟුරු මගින් අපේ ජාතික විදුලි බල පද්ධතිය ශක්තිමත් කරගන්න හොඳයි වගේ අදහසක් අපිට තියෙනවා. අපිට ඉතින් බලශක්තිය දනුමක් නැහැ. රෝගීන් ගණන සීග්‍රයෙන් ඉහළට, රටම ඩෙංගු වසංගත අවධානමක, සෞඛ්‍ය විශේෂඥ අනතුරු අඟවති කියලා තද වන්න ලංකාදීපයේ වාර්තා කරනවා. හාල් කිලෝ දෙකට 90 ගානේ වැඩිපුර අරන් පිටකොටුවේ කඩේකට ලක්ෂ 10ක දඩ.
1: හාල් කිලෝ දෙකට රුපියල් 90 ගානේ.
2: මෙහෙම කරන්නත් උදී මේක කරන්න වෙන්නේ නැහැ ඉතින් නේද? හැමදාම ගිහිල්ලා නිකන් උපදෙස් දීලා වට වැඩක් නැහැ. දැනට දවස් 10ක් කරාපිටියේ පිළිකා රෝගී යන්ත්‍රය කැඩිලාලු. දිට්වා කමිටුවේ කාලය දික් කරයි කියලා වාර්තා කරලා තියෙනවා. සෞඛ්‍යයේ මහපුටු 9කට අලුත පත්වීම්, ජාතික රෝහල් 3ටම නව අධ්‍යක්ෂකවරු පත් කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම දකුණු ආසියාවේ සාමකාමී රටවල් අතර දෙවැනි තැන ලංකාවට ලෝක දර්ශකයේ 67 කියලාත් ඉතින් ඔන්න වාර්තා කරලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ඊයේ දවසේත් කතා කළා. ඒ අනුව අපි ලංකාදීප පුවත්පතේ විදිහට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරමු නිබු.
1: දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ යුද්ධයට දින 104යි මැද පෙරදිග යලි ඇවිලෙයි ඇමරිකාවෙන් ඉරානයට ගුවන් ප්‍රහාර හෝමුස් මුළුමනින්ම වසා දමයි බොරතෙල් මිලත් ඉහළට කියලා. ඒ වගේම කුමන තර්ජන ආවත් නැගී සිටිනවා ඉරානය කියයි කියලත් සඳහන් වෙනවා.
2: ඒ වගේම කාලගුණයේ සම්බන්ධනොත් අනතුරු ඇඟවීම් කරලා තියෙන ඒ සම්බන්ධනොත් වාර්තා කරලා තියෙනවා.
1: සුළඟේ වේගය වැඩි වෙයි මුහුදු යන්න එපා කියලාත් සඳහන් වෙනවා. කාලගුණයේ අනතුරු අඟවනවා කියලා තමයි අද දවසේ දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම තමයි එල් නිනෝ බලපෑමට සූදානම් වෙන්න ජලය, විදුලිය, ආහාර ගැන අවධානය ජනපදයෙන් නිලධාරීන්ට උපදෙස් කියලාත් අද දිනමින පුවත්පත වාර්තා කරන අතරේ රට පුරා වැඩිහිටි නිවාස සමීක්ෂණය කරයි කියලාත් අද දවසේදී සඳහන් වෙනවා.
2: වගේ මෙල්ලිනෝවෙන් බේරෙන්න්න වැවැලි ශේෂ්‍රයේ හබද සැලසුමකට කියලත් වාර්තා කරලා තියෙන. ඉතාම හොඳයි. දිට්ව ආපදා සහන සලසන්න ජාතියන්තරයෙන් මිලියන නමදහස් හාරසියක ආධාරයක් කියලත් වාර්තා කරලා තියෙනවා. විදිර තමයි අද ප්‍රධාන පුවස් තිරස්ථල වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මේ වැවැල්ලි ශේෂ්‍රයේ කාබද්ද සැලසුමනං ඉක්මනට ක්‍රියාත්මක කරගන්න වෙයි. ඉතින් නේද මේ වෙලාවෙත් මේ ආණ්ඩු පක්ෂද විපක්ෂද අපි මොන පක්ෂද ඡන්දෙ දුන්නේ නේද? ඕව වැඩක් නෑ. සමස්ත රටටම තමයි එල්ලිනෝ බලපෑමාව සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒකට අපිට පුළුවන් තරම් ආහාර ජලය මම දැක්කේ දවසේදී පෙරදින විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරම්බේ කෘෂි විද්‍යාපීඨයේ තුමන් මාධ්‍ය මොකද අදහස් ડોකියුමන්ට් කියා සිටියා. දැන් අපි සාමාන්‍ය නිපු කරන දෙයක්නේ අල දෙල් කොස් ඔය වගේ දේ කියන්නේ අල කියන්නේ අපේ දේශීය අලවල. අපි යෝදේවල් පාවිච්චි කරන්නේ අපි ඒවා නිකන් විසික් කරලා දාන කොස් එහෙම අපි ගණන් ගන්නෑ. දැන් එතුමා සඳහන් කරලා තිබුණේ ඒ වගේ දේවල් පුළුවන් නම් මේ වෙලාවේ පෞද්ගලිකව තමන්ගේ පවුල් මට්ටමින් ඒවා ටිකක් එකතු කරලා තියාගන්න. මොකද වැලි කොස්තර දාන්න පුළුවන් නේද? අපි ඒ වගේ ආහාර සුරක්ෂිතතාවයකට යන්න ඕනේ. මේ කාණ්ඩුව දිහාම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ වගේ මඤ්ඤුක්ඛ වගේ දේවල් තියෙනවා. අපි ඒ දේවල් ගණන් ගන්නෙම නැහැ නේද? අපිට දැන් ඒ දේවල් නිකන් එපා වෙලා වගේ තියෙන්නේ. මේ වගේ අර ඕනිකම ආයෙත් අපිට ලැබෙන දවසක් එන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් මේක ජාතික වගකීමක් විදිහට අරගෙන අපි වැඩ කරමු කියලා එතුමා සඳහන් කළා තියෙනවා මම දැක්කා.
1: දැන් චාමර ඉතන මෙහෙම දෙයක් තියෙනවානේ. දැන් එල්නිනෝ එනවා කියන එක කලින් ඉඳන්ම අපිට සඳහන් කළා තියෙනවානේ. අපිට ඒකේ මුළු බරම මේ ආණ්ඩුවට දීලම තේරුමක් නෑ, රජයට දීලම තේරුමකුත් නෑ. අපිටත් වගකීමක් තියෙනවා. මොකද අපිත් සමහරක් කාලවලට වතුර පාවිච්චි කරන්නේ, විදුලිය පාවිච්චි කරන්නේ, අපිට හින්න ගොඩක් තියෙනවා කියලා හිතාගෙනනේ. අපිට කවදාවත් වතුර නැති වෙන්නේ නෑ. එතකොට මේ කරන්ට් එකත් එක දිගට මෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා හිතාගෙන අපි හැමතිස්සෙම මේ දේවල් ටික මේවානේ ওই ලයිට් එක ලයිට් ඔක්කොම් පතුරාට කමක් නැහැ කියලා ඉතින් ඉන්නේ මිනිස්සු ඉන්නවානේ. ඔය වතුර ටික ඔහොම ඉතින් මේ වුණාට කමක් නැහැ කියලා ඉතින් මිනිස්සු ඉන්නවානේ. අන්න එහෙම හිතන මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. මොකද අපි හැමදේම පරිස්සම් කරන්න ඕනේ. අපි අපිට තියෙන සල්ලි පරිස්සම් කරගන්නේ කොහොමද? අන්න ඒ විදිහට තමයි මේ දවස්වල අපි ඒ ටිකත් කරගන්න ඕනේ. මොකද අපි අනවශ්‍ය විදිහට වියදම් කරද්දී, අපි අනවශ්‍ය විදිහට දේවල් පාවිච්චි කරද්දී එතනින් එහාට දින් තව කාටවත් බලන තිරමුකුත් නැහැ. මොකද අපේ මිනිසුන්ට තියෙනවානේ ඉතින් ඒ වගේ පුරුදු.
2: අනිවාර්යයෙන් අනිවාර්යෙන්. ඒක නිසා ඉතින් අපිට පුළු පුළුවන් දේවල් අපිට කරගන්න ඕනේ නේ. අනිසිබයක් ඇති කරගන්න ඕනේ නැහැ. හැබැයි ඉතින් අපි ළඟ තියෙන දේවල්, වත්ති පිටියේ තියෙන දේවල්, මේ දේවල් නිකන් කුණු වෙන්න හරිනවට වැඩිය ඒව කෑව කියලා මුකුත් ලෙඩක් හැදෙන්නේ නැහැ නේද? පොස් ටිකක් වැඩිපුර කෑව කියලා අවලස්සන වෙන්නේ නැහැ නේද?
1: නෑ.
2: එහෙම වෙන්නේ නැහැ. ඉතින් අපි ඒ කාලේ ඕවා කාලා තමයි හිටියේ. එහෙනම් ඒ ගැන අවධානය යොමු කරමු අපි. ඉතින් පුළුවන් තරම් සූදානම් වෙමු නේද?
1: අනික දැන් ඩෙංගු ප්‍රශ්නේ ලොකුවටම තියෙන නිසා ඩෙංගු ගැන වැඩිපුර අවධානයක් යොමු කරන්න. මොකද මේ දවස්වල ගොඩක් අයට උණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරුන් හම්බ වෙලා ලේකක් චෙක් කරනවා නම් ඒව ටික බලාගෙන ඔයාගේ පරිස්සම හදාගන්න. දැන් අපි කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිපුරම ඩෙංගු රෝගීන් වැඩි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා කොළඹින් හම්බ වෙන වතුරු කීටෝ වැඩි කියලා වාර්තා වෙලා තියෙන නිසා ඔබ ඔබේ පරිස්සම 10,000කින් හදාගන්න. එහෙම වුණොත් තමයි ඔයාට පරිස්සම් වෙලා ඉන්න පුළුවන්කම තියෙන්නේ. මොකද ඩෙංගු කියන්නේ මාරාන්තික රෝගයක්. අපි ඒ ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්නත් ඕනේ. අපේ අවට වට පිටාව ගැන තත්ත්වෙත් අපි දැනගෙන ඉන්න ඕනේ.
2: එහෙනම් පරිස්සම වැරදික කරගන්න ඕනේ කට්ටිය. හරිද? පුළුවන් තරම් ඉතින් වත්ත පිටිය ගෙවටව අපේ වත්තු පිටි පිරිසුදු කරගෙන අපි තියාගමු. අපි එහෙනම් කෙටි විරාමයකට යන තමයි ලෑස්ති වෙන්නේ. වෙලාව උදේ 7:45 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක

0: එල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: Number 20. Number 10. Number 5. Number 1.
2: Saturday weekend එක happening කරගන්න.
3: එතම් බෙදාතොර ජනප්‍රිය සින්දු.
4: Oh god.
3: එක දිගට එක පැලට. සින්සුනාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
2: Supreme Radio. Super Hits 20 with Hasita.
5: පෙරලිකාර සඳුදා.
6: සතියේ
7: දවස් පහේම උදේ 10ට 89.1 89.3

0: උදේ හදයි විනාඩි 50යි දැන් බලාව මතක් කරන දෙයක් තියෙනවා. මේ මතක් කරන ලෑස්ති වෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. ජාතික ලොතරැයි මණ්ඩලය NLB දන්න නිධානය කියලා කියන්නේ ඔයාව කෝටිපතියෙක් කරන කෙනා.
1: අනිවාර්යෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ ලොතරැයියට ඉතින් ජාතික මහා ධන සම්පත කියන්නේ ඒ නිසාම තමයි. මේ අවුරුද්දේ මැයි මාසයේ 29 වන සිකුරාදා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කඳ උඩරටින් බිහි කරන්න ධන නිධානයේ ලොතරැයියට පුළුවන්කමක් ලැබුණා. දශක 6කට වැඩි කාලයක් රටටම වාසනාව කියලා දෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ ලොතරැයි ආරහා ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි මේ ගන්න මුදලින් රජයේ ඒකාබද්ධ අරමුදල ශක්තිමත් කරනවා. ඒ වෙනුවෙන් අඛණ්ඩ දායකත්වයක් ලබා දෙනවා රටේ සංවර්ධනයට තමයි ඒ මුදල් යොදවෙන්නේ. ඉතින් තවත් බලබලින්න දෙයක් නැහැ. කෝටිපතියෙක් වෙන්න, ලක්ෂපතියෙක් වෙන්න, විසිලක්ෂපතියෙක් වෙන්න, දසලක්ෂපතියෙක් වෙන්න වගේම තමයි සෑම ඉරිදා දවසකම දැන් ඔයාලට පුළුවන්කමක් තියෙනවා සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න. ඉතින් මේ අවස්ථා සියල්ලක්ම ඔබට ලබා දෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිය මිලදී ගන්න ඕන නම් තමයි වැඩි වැඩියෙන් ධන නිධානයේ ලොතරැයිපත් ගන්න කියලා තමයි ඉතින් අපි ඔයාලට මතක් කරන්නේ.
0: එහෙනම් ඉතින් මේ මතක් කිරීමත් එක්කම අපි යන්න ලෑස්ති සින්දුවකට. සින්දුවකින් පස්සේ අපි ආපහු කතාවට එමු. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හැගෙන ඉන්න.

0: අලුත් පැයක් වෙලා උදෑසනටයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: Spain Radio. Supreme Radio, make super.
1: You're listening to the Welcome Show.
2: Anugrahaya.
3: Warta ek warta tabani koti ate NLB tanade tahane lutrayen rupiyal koti 13 9 ata ikma u devanta supiritya galaba dimin rate sangvardhaneta devanta shaktiyak vemin obad dinawa ratat tilawana jatiye mahatana sampata tanani dahane biladigena obad kotipatiye kuwana.
4: මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සාගම්පල
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
6: මෙල්වා එක ලංකාවේ එක

0: උදෑසනයි විනාඩි 7යි දැන් වෙලාව අපේ දෙවෙනි පැයට තමයි ඇවිත් තියෙන්නේ. දෙවෙනි පැයත් ඉතින් මතක් කරන්න දෙන්නෙක් ඉන්නවා.
1: අනිවාර්යෙන් ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාද අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක ඉන්නෝ. කෝටි ගාණක හිණ හැබෑ කරගන්න ගන්න ජාතික ලොතරැයි මණ්ඩල ටිකට්පත් වැඩි වැඩියෙන්.
0: ඔව්. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අපිත් එක්ක මේ ගමන යන මෙල්වා RB500 එක තලා ඉන්නෝ. වර ශක්තිමත් බැඳීමක් වාගේ ගෙදර කල්පවත්ම තියාගන්න ඕන ගෙදරක් නම්. එතකොට වාගේ ව්‍යාපාරික ස්ථානයේ කල්පවත්ම තියාගන්න ඕන නම් අනිවාර්යෙන්ම මෙල්වා RB500 පාවිච්චි කරන්න.
1: ශක්තිමත් අත්තිවාරමක් තියෙන්න බෑ නේද මොන දේ කරන්න උනත්. අද ට්‍රැවල් විත් සුප්‍රීම් අපි යන්නේ තවත් ඓතිහාසික වශයෙන් වැදගත් වෙන භූමියකට. ඉතින් මේ වැහිබර කාලගුණයේ අස්සේ නම් ඉතින් ඔයාලට යන්න බෑ. වැස්ස පෑවුවම ඔයා යන්න. අද අපි යන්නේ තෙල්දෙනියට.
0: තෙල්දෙනියට
1: අපි යන්නේ වික්ටෝරියා ජලාශය බලන්න. ඉතින් අපි යනවනේ අනිවාර්යයෙන්ම ඉතින් නිපු නේද? වික්ටෝරියා ජලාශය කියලා කියන්නේ ඉතින් ලංකාවේ අපි වගේම ලෝකයේ බොහෝ දෙනෙක් කතා කරන මේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ නව ප්‍රවණතාවත් එක්ක ඇති වුණු තාක්ෂණයේ මහා අසමසම නිර්මාණයක්. හරි. අද ට්‍රැවල් විත් සුප්‍රීම් අපි යන්නේ තෙල්දෙනිය ඓතිහාසික බඹරගල රජමහා විහාරයට. බඹරගල රජමහා විහාරයට යන්න කලින් මට කවියක් තියෙනවා ජනප්‍රවාදින් දන් එන කවියක්. ඒ කවිය මං කියලා ඉන්න.
0: මොකද?
1: උඩිස්පත්තුවේ වෙල මැද තිබෙන ගල පලිස්පත්තුවේ ලැබුණයි නමද ගල කලක් පවතින්ට මැද මහ නුවර ගල වඳින්නට යමු තෙල් දෙනියේ බඹරගල. මේ කවිය ජනප්‍රවාදේ එන කවිය. එතකොට ඔයාට තේරෙනවා බඹරගල කන්ද කොයිතරම් අතීත ජනතාවගේ වැඳුම් පිදුම් වලට ලක් වෙලා තිබුණු පූජා භූමියක්ද කියන එක සම්බන්ධයෙන්. දැන් වික්ටෝරියා ජලාශයේ පේන මාන එතනින් එහා තියෙන ලොකු කඳු ගැටයක්. ඒ කඳු ගැටේ තමයි බඹරගල කන්ද කියලා හඳුන්වන්නේ. මෙය ගල් කුළු රැසකගෙන් සමන්විත වුණු කඳු ගැටයක්. මේ කන්දේ තමයි මේ බඹරගල රජමහා විහාරය පිහිටලා තියෙන. එතකොට ලෙන් විහාර ලක්ෂණ තමයි තියෙන. ලෙන් විහාර ගණනාවක් මෙතන ගියාම කුඩා කුඩා ලෙන් විහාර බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේදී මේ විහාරය අංග සම්පූර්ණ කරලා ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ජනප්‍රවාදයේ කියන විදිහට නිපු මහනුවර එහෙම නැත්නම් උඩරට රාජධානිය ආරම්භ වූ කාල සීමාවටම මේ විහාරයේ ඉතිහාසයේ දිව යනවා. ඒ නිසා පුරාණ විහාරයක්. ආයේ කතා දෙකක් නැහැ. ලංකේ බුදුදහම සුපෝෂණය කරන්න විශාල දායකත්වයක් ලබා දුන්න පූජා භූමියක් තමයි බඹරගල රජමහා විහාරය කියලා කියන්නේ. දැන් 1814 දී උඩරට ආක්‍රමණ 1415 කාලෙදී සිද්ධ වුණාට පසුව තලදා වහන්සේ එතනින් පිටමන් කරන්න කටයුතු කළන අපේ නායකින් ඒ යන ගමනේ කොත්මලේ දක්වා රැගෙන ගියා කියලා අපි දන්නවා වැඩම කළා. ඒ ගමනේදී බඹරගල රජමහා විහාරයේ දලදා වහන්සේ දින කිහිපයක් සංගවා තබා පුද සත්කාර කළා කියලා තමයි ඉතිහාසය සඳහන් කරන්නේ. එනිසා අතිශයින්ම වැදගත් මේ ලෙන් විහාර තුල මහා පුදුමාකාර විදිහේ අලංකාර සිතුවම් තියෙනවා. මේ සිතුවම් මහනුවර යුගයේ මුල් යුගයන්ට දිව යන සිතුවම් කියලා තමයි විශ්ලේෂකයන් කියන්නේ. වගේම තමයි මහා විශාල මකර තොරණක් තියෙනවා. හරි. ඒ වගේම විහාර මන්දිරය තුල සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලා තියෙනවා. තවත් මේ කටාරම් වලට ඉහළින් මේ ලෙන් විහාර තුල සෙල්ලිපි ගණනාවක් අපිට දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඒ නිසා ඉතින් අනිවාර්යෙන් තෙල්දෙනියට වික්ටෝරියා ජලාශය බලන්න යන එන කට්ටිය අනිවාර්යෙන්ම එතනින් ගිහිල්ලා ඔබට ඈතට පේනවා මේ කඳු ගැටය. විශාල කඳු ගැටයක් තියෙන. ඉතින් අනිවාර්යෙන් බඹරගල රජමහා විහාරයට යන්න. මොකද කීර්තිශී රාජසිංහ රජතුමා බෞද්ධ ප්‍රබෝධය වෙනුවෙන් බොහෝ දේවල් කරා උඩරට රාජධානි. නිසා එතුමන් විසින් මේ ප්‍රතිසංස්කරණ කටයුතු කළා. තව වැදගත්ම කාරණයක් තමයි බඹරගල තඹසන්නස තියෙනවා. මේ බඹරගල තඹසන්නසෙත් උඩරට රාජධානියේ බොහෝ තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් බඹරගල තඹසන්නසෙත් මේ විහාරයේ සම්බන්ධයෙන් විස්තර ඇතුළත් වෙලා තියෙනවා කියලා තමයි ජනප්‍රවාද තොරතුරු සහ ලිඛිත මූලාශ්‍රවල තොරතුරු හම්බෙලා තියෙන්නේ. ඉතින් උඩරටට යන කන්ද උඩරටට යන තෙල්දෙනියට යන ඔයා යන්නම ඕනි තැනක් තමයි බඹරගල ඓතිහාසික රජමහා විහාරය කියලා කියන්නේ. ගිහිල්ලා බලලා වැඳ පුදාගෙන එන්න එහෙනම්.
0: එහෙනම් ඉතින් අද දවසේදී අපි ඓතිහාසික තැනකට තමයි ගියේ. ඉතින් අපි ආපහු ට්‍රැවල් විත් සුප්‍රීම් වෙතින් යන්නේ සඳුල් දවසේදී. එනිසා ඉතින් ඔය කියපු ටික එහෙම බලන්න ඔයාට හිතනවනම් යන්න අපේ FB page එක පැත්තට. ඒ පැත්තේ අපි ඔක්කොම ටික දාලා තියෙන්නේ Supreme Radio අපේ FB page එක වගේම අපේ YouTube එකේ තියෙනවා. එතකොට අපේ TikTok page එක තියෙනවා. ඒ ඔක්කොගෙම අපි මේ videos ටික දාලා තියෙන්නේ. videos බලන්න. එතකොට ඔයාට යන්න හිතාගෙන තනක් හොය හොය ඉන්නවනම් එතනින් ඕනම තනක් ඔයාට ගන්න පුළුවන්. මොකද ඒ තනක් දිග list එකක් අපි ගාව තියෙනවා නේද?
1: තියෙනවා තියෙනවා. අපි ගොඩක් කතා කරලා තියෙන ඉතින් අපේ රට ගැන නේද? රටේ අපේ උරුමයන් ගැන, අපේ සබහ సౌందර්යය ගැන. ඉතින් ඔයා ගිහිල්ලා බලන්න ඉතින් මේ දේවල්. අනිවාර්යෙන් බඹරගලටත් ගිහිල්ලා එන්න. වික්ටෝරියා බල්ලා විතරක් එන්න නැතුව කට්ටිය හරි.
0: එහෙනම් අපි යනවා සින්දුවකට. දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හගෙන ඉන්න.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිල දීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් 105ක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක් එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සාගම්පොළ
2: ඔයන්නේ පඬිතු නෝන
3: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ
4: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
2: ආදමු
4: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ
2: දෙන්නම්ක හොඳ වර්ගයක
4: නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා
5: මෙන්වා බෙති දන්න කියන GI බොක්ස් බා
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වග
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
8: එව මෙහෙව
9: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
10: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
7: ඈ හැබෑවට
11: සතිය දවස් පහේම දවල් දෙකට
12: සින්දු කපේ ලියක් නිමේෂා
13: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: උදෑසනයි විනාඩිය 27යි දැන් වෙලාව.
1: ඉතින් මතක් කරන්න කාරණා ගොඩක් තියෙනවා.
0: මතක් කරන දේවල් තියෙනවා. මේ මතක් කරන ලෑස්ති වෙන්නේ NLB ධන නිධානය ගැන, ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානය ගැන. නිධාන්න එහෙම ගොඩ දාන්නවා හිතන් ඉන්නවා නම් අනේ ඉතින් මහන්සි වෙවි, ඕවට ඕන කරන බර ටිකත් හොයාගෙන ඉවර වෙලා තව කට්ටඩියත් ලෑස්ති කරගෙන ඊට පස්සේ බිලි පූජාවට කුකුලෙකුත් ලෑස්ති කරගෙන එහෙම යන්න ඕනේ.
1: නිධාහරණනේ මම නම් උඩ කියන්නේ මොකද්ද?
0: මොකද්ද?
1: මේ පාංශු කාදනය කරනවා කියලා
0: නේ. එහෙම
1: ගැනීම කරන කියන්නේ ඉතාම මහන්සියෙන් ඉදින් නේද? අපිට තියෙන වටිනා මේ මහබොළ බුරුවට හාර හාර ඉන්නවා ඉදින් නේද?
0: ඕවා
1: කරන්න යන්න එපා ඉතින්. ධන නිධානයේ ලොතරැයි ගන්න රුපියල් 40යි ලොතරැයියක් වෙන්නේ. හරි? වැඩි වැඩියෙන් ගන්නකො නේද? ඔය කපු වොන්න කපු මහත්තුරුණ්ඩයි නේද? කේක් කනට ගෙවන මුදල් ගෙවන්න ඕනේ නැහැ. ඊට පස්සේ ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධන නිධානය ගත්තොත් ඉතින් කෝටි ගණක දිනුම අවස්ථාව තමයි ඔයාලට හම්බෙන්නේ. ළඟම උදාහරණේ කියන්නම්, මැයි මාසේ 29 වන සිකුරාදා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කඳ උඩරටින් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ ලොතරැයියට පුළුවන්කමක් ලැබුණා. කෝටිපතියෙකු වෙන ගමන්, 20 ලක්ෂපතියෙකු වෙන ගමන්, 10 ලක්ෂපතියෙකු වෙන ගමන් ඔයාට පුළුවන්කමක් තියෙනවා සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්න. හරි? මේ විශේෂ අවස්ථාවන් රසක් හදලා දීලා තියෙනවා ඔයාගේ ජීවිතයේ සිහින දිනා ගන්නම. අපි මේ ගන්න ටිකට් එකට අපි යොදවන මුදලින් රජ ඒකාබද්ධ අරමුදල මුදල ශක්තිමත් කරන්න ඍජුවම දායකත්වයේ සපේනවා. ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා තින් අපි ඔබට මතක් කරන්නේ ඒ නිසා තමයි.
0: චාමර, ඔයා දැකලා තියෙනවද සමහර මිනිස්සු මොනාහරි මේ දෙයක් ගන්න ගියාට පස්සේ ඒකේ ගායකේ ගාන කවදාවත් ගෙදර අයට කියනවා? ඒ කියන්නේ ගාන වැඩි නං ගාන වැඩි නං ගොඩක් අය ගෙදර අයට කියන්නේ මේකේ ගාන මෙහිමයි, අඩු ගානක් තමයි කියන්නේ. ටිකක් බය හිතන එක බාටම
1: ගාන කියන්නේ තියවත් තියෙනවා. සමහර අය කියනේවත් තියෙනවා නේද?
0: කියනේවත් තියෙනවා. ඉතින් අර ඒක නම් අර ටිකක්
1: Facebook live වෙවිලත් කියනවා සමහර.
0: ප්‍රශ්න තියෙනවා සමහර අයට බාණ්ඩි මිල කියන්න බෑ, මෙච්චරක් කියලා කියන්න බෑ. මොකද තවත් සමහර අයට ලැජ්ජ හිතෙනවා ජාමර. සමහර තැන්වලදී එච්චර අඩුවට තියෙනවද මම්මේ, මොකද්ද කොහෙන්ද මේක අරන් තියෙන්නේ මෙච්චර එහෙම කියලා හිතනවානේ. දැන් ඔය බාණ්ඩ වර්ගය එහෙම ගන්න තැනක් ඔයා හොය හොය ඉන්නවා නම්, අඩු ගන්නට ගන්න හිතන් ඉන්නවා නම් ඔයාට කසාගල ග්‍රීන් සුප එකට. මොකද කසාගල ග්‍රීන් සුප එකේ ඔක්කොම ප්‍රමිතියට අනුව තියෙන්නේ. අනික බාණ්ඩ වල ගාන අඩුයි, අතරමැදියෝ නෑ. ඉතින් ඔයා ගමේ හිටියත් නගරේ හිටියත් ඔයාට කසාගල ග්‍රීන් සුප එකෙන් බාණ්ඩ මිලදී ගන්න පුළුවන්.
1: අනිවාර්යෙන් අත්‍යවශ්‍ය ආහාර තියෙනවනේ. අද හාල් වගේම සීනි වෙන්න පුළුවන්, පිටි වෙන්න පුළුවන්, පරිප්පු නේද? මේ වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම තමයි උදින් ග්‍රොසරි අයිටම් හැමදේම අඩුම මිලට එකම තැනක් යද්දී ඔයාලට ගන්න පුළුවන්කමක් තියෙනවා.
0: ඔව්.
1: ඒ නිසා කසාගල ග්‍රීන් සුප එකට යන්න අලුත් තැනක් අඩුම මිලක් ශාකා තියෙනවා. මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල නාරම්මුල වගේම ගම්පොල කියන ශාකාවන් තියෙනවා. ඉතින් ළඟම ශාකාවන් වලට යන්න පුළුවන්. තවත් ඔබේ නගරේ අලුත්ම ශාකාවන් ආරම්භ වෙමින් තමයි
0: තියෙන්නේ.
1: හරි, ඒක නිසා ළඟදීම මේ සුපිරි වෙළඳසල් ජාලයක නවමු අත්දැකීම ලංකාවේ හැමෝටම විඳගන්න අවස්ථාව ලබා දෙන එක තමයි කසාගල සමූහ ව්‍යාපාරේ අරමුණ වෙලා තියෙන්නේ.
0: එහෙනම් ඉතින් ඔයා බාණ්ඩ මිලදී ගන්න තැන් තැන් වලට යන්න නැතුව යන්න කලින්ම කසාගල ග්‍රීන් සුප එකට. ඒ ගැන මතක් කරන ගමන් චාමර මතක් කරන ඕනේ, දැන් වෙල්ඩින් කර්මාන්තේ ඔබ ඉන්නවා නම් එහෙම වෙල්ඩින් වලද පොල්ට ඔබ පිවිසෙන බලාගෙන ඉන්නවා නම්, මොකද දැන් ගොඩක් කට්ටිය වෙල්ඩින් ගැන ඉගෙනගෙන ඉවර වෙලා චාමර දැන් රස්සාවක් හොයාගන්න බලාගෙන ඉන්නවා නේ. එහෙම නැත්නම් තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න බලාගෙන ඉන්නවා නේ. මතක තියාගන්න, ඒව කරන්දී තමන් සේවය සපයන කෙනාට අවශ්‍ය කරන සේවාව උපරිමෙන් සපයන්න. එතකොට තමයි ආපහු කතා කරන්නේ, එයාගේ වැඩ හොඳයි, නිකන් හරි තව කාගේ හරි වැඩක් තියෙනවා කියලා කිව්වොත් එහෙම එයාගේ වැඩ හොඳයි, දැන් එයා කළා මෙච්චර කාලයක් වෙනවා මගේ

0: කියලාද පළමු ලංකාවේ වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. හරි, අවම ලෝබර අවමදුම් විමෝචනය වගේම බලශක්ති කාර්යක්ෂමතාවය නිසා වෙල්ඩින් කර්මාන්තයට නව මුහුණුවරක් ගේන්න මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩවලට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. හරි, ඔයාගේ ඔයා කරන වැඩේ අනතුරුදායක විදිහට කරන්න ඕනේ නැහැ. හරි, ඔයාගේ ඔයා ගන්න දේවල් කොහෙද කියලා නමක් ගමක් සරහන් නොකරන දේවල් අරගෙන වැඩ කරන්න ඕනෙත් නැහැ. මොකද මෙල්වා කියලා කියන්නේ ශක්තිමත් බැඳීමක් හදලා දුන්නු අපේ ලංකාවේ අපිට තියෙන වටිනා ආයතනයක්. ඉතින් ඒ නිසා තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ අරගෙන ඔයාගේ වෙල්ඩින් කර්මාන්තය සාර්ථක කරගන්න කියලා අපි ඔයාලට මතක් කරන්නේ.
1: එහෙනම් ඉතින් ඒකන මතක් කරන ගමන් අපි යන්න ලෑස්ති එකේ විරාමයකට. වෙලාව මතක් කරන්නම්.
0: වෙලාව 8:32 දැන්.

0: ක්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෞචාලය කසාගල ක්‍රීම් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල් සාදම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0112.
1: ඔය එන්නේ පඬිතු නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු.
3: මම මේ GI box board කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයේ.
3: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන Menwa GI box bar.
4: Menwa beti. දන්න තියෙන GI box bar.
5: පෙරලිකාර සඳුදා.
6: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
5: සුවබර අඟහරුවාදා.
7: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
5: හැඩකාර බදාදා.
8: ඔයා කොච්චර දේවල් හිතියත් කොන්දේකට ඔයාව පුරා ගන්න නැහැ.
5: රසපිරි බ්‍රහස්පතින්දා.
9: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
10: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට.
11: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තැනක් නෑනේ.
12: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැටගැසෙන්න තියෙන්නේ.
13: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
13: මේ කොටම සතියේ දින 5ම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
0: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගය දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වන්දා මහතා.
14: ගොවිසෙත ටිකට් ගන්න මට ඇවිල්ලා තියෙන්නේ. මම මුලක් පොඩි දවසකට ඉඳන් ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ පළවෙනි වතාව. තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන්ව ජයග්‍රහණය හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1

0: උදෑසන විනාඩි 42 දැන් බලව මතක් කරන්න ලෑස්ති වෙන්නේ මෙල් වාජේයි බට ගැන.
1: මෙල්වා කියලා කියන්නේ ඉතින් දන්නවනේ දශක දෙකක විශ්වාසයක් තියෙන සමාගමක් ඉතින් ලංකාවේ නේද?
0: ඒ
1: නිසා සවිශක්තිය ගැන බය වෙන්න දෙයක් නැහැ. හරි මල කන දේවල් ඇද වෙන දේවල් නේද? විවිධ පරිසරයේ තියෙන සංකූලතාවයන් නිසා හානෙවීම් සිද්ධ වෙන්නේ නැහැ මෙල්වා ජීයි බටවල නේද?
0: ඒ නිසා ඉතින් විශ්වාසයෙන් මෙල්වා ජීයි බට ගන්න.
1: අපි ඉච්චරද මතක් කරන්න තියෙන්නේ?
0: ඉච්චරයි.
1: හරි. දැන් මේ මානවයා මුලින්ම ඇඳුම් භාවිතා කිරීම සම්බන්ධයෙන් අපි ඉතිහාසයට ගියොත් එහෙම අපි අහලා තියෙන මානවයා මුලින්ම සත්තුන්ගේ හම් පොරෝගෙන තමයි හිටියේ කියලා නේද?
0: يعني
1: විලි ලැජ්ජාව නැති කරගත්තා කියලානේ අපි කියන්නේ නේද? දැන් සමහරුන්ට විලි ලැජ්ජ නැහැ ඒක වෙනම කතාවක්. කොහොම හරි දැන් මානවයා අදින් වසර 170,000කට විතර කලින් ඔය ඇඳුම් වලට හුරු වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් සිද්ධ වුණා කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගෝත්‍ර වශයෙන් හිටියා, කියන්නේ තනි තනිව හිටියා, ගෝත්‍ර වශයෙන් හිටියා, විවිධ යුගයන්වල හිටියා. ඒ තුළදී සත්ව හම් පරෝගන මුලින්ම තමන්ගේ විලිවසා ගන්න කටයුතු කළා.
0: ඔව්.
1: ඉන් පසු නිපු වෙ නිකන් අපිට ලෝක ඉතිහාසය හොයාගෙන යද්දී කියන්නේ මේ මානවයන් සතුන්ගේ ඇටකටු උපයෝගී කරගෙන ඉදිකටු හදාගත්තා කියලා. හරි ඒක අපි අහලා තියෙනවා. එතකොට ඉදිකටු හොයාගෙන ඔය සම් මැසීම පවා සිද්ධ කරලා තියෙනවා. ඕක ටිකෙන් ටික ගිහිල්ලා ඊට පස්සේ තමයි නිපු මේ ඔය හන ශාකේ නූල් යොදාගෙන ඇඳුම් නිෂ්පාදනය කරන්න ඇඳුම් නිර්මාණය කරන්න වැඩි පටන්ගෙන ටික දැන් ඔක දියුණු වෙලා ඇවිල්ලා
0: තියෙනවා.
1: හරි එතකොට අදින් වසර 60,000කට 70,000කට විතර කලින් ওই වැඩේ හොම සිද්ධ වෙලා ඉතින් ඇවිල්ලා ඊට පස්සේ ඉතින් ලෝකේට ඇඳුම් කියනක විලාසිතාවක් වුණානේ නේද?
0: ඔව්.
1: යන් කලිසම් මං එන්නම්. ඔව් යාලා තියනවා නේද?
0: ඒකේ මාම් ජීන්ස් තියෙනවා. ඊට පස්සේ ආපහු බෙල් බොටම් කියලා තියෙනවා.
1: ඒ
0: වගේ ගෙගේ කියලා තියෙනවා නේද?
1: ඊට පස්සේ කපු කර්මාන්තය ආවා නේද? ඕම මෙවල හැල්ලුම් මෙවල දැන් මොනවද නැත්තේ නේද? දැන් ඇඳුම් කියන්නේ තින්න විලාසිතාවක් වෙලා විලාසිතාවේ උච්චම තැනට දැන් අපි ගිහිල්ලා තියෙන උච්චතම තැනට ගිහිල්ලා තියෙන. ඒ කියන්නේ දැන් ඇඳුම් නෑ වගේ තියෙනවනේ සමහර දේවල් නේද?
0: දැන් සාමාන්‍යයෙන් අර සම්පූර්ණ ඇඳුමකට ගෙවන්නට වඩා වැඩි ගාණක් ගෙවන්න වෙනවා චාවර ටිකක් ඇඟෙන් භාගයක් විතර වැහෙන ඇඳුම් වල.
1: ඒ කියන්නේ මේක බිලියන ගණනක කර්මාන්තයක් බවට පත් වුණා. බිලියන ගණනක් ජීවත් වෙන කර්මාන්තයක් බවට පත් වුණා. මෙය ලෝය ප්‍රවණතාවයක් විදියට ගත්තට පස්සේ ඊටාම වේගයෙන් සීග්‍රයෙන් ව්‍යාප්තලා ගියා ලෝකේ පුරාම. දැන් මෙහෙම මේ කර්මාන්තේ ආරම්භ වෙලා ගියට පස්සේ ලෝකේ සුපතල බ්‍රෑන්ඩ්ස් ඇදුණා නේද? පළවෙනි ලෝක යුද්ධේ, දෙවෙනි ලෝක යුද්ධේ, මේ වගේ තව තාක්ෂණික මේවලම් වල භාවිතාව වැඩි වෙලා මේක ලෝකේ පුරා කර්මාන්තයක් වෙලා ගියා. අපිටත් තියෙනවා විශේෂයෙන්ම ඇංගලුම් කර්මාන්ත ශාලා ගොඩක්. අපිට නිදහස් වෙනද කලාපයක්ම තියෙනවා නේ. දැන් මෙහෙම යන ගමනේදී මේක ඔය ඒ කාලය තුල දීපු දැන් ඇඳුම් කියන දේවල් ඇවිල්ලා මිනිසුන්ට එපා වෙච්ච ප්‍රශ්නයක් තිබුණා. කර්මාන්ත සහ නිෂ්පාදක කරුවන්ටත් එපා වෙච්ච ප්‍රශ්නයක් තිබුණා. මේ ප්‍රශ්නේ අවුරුදු ගානක මිනිස්සු බැටකාලා තියෙනවා. ඒ තමයි නිපු ඔය ඇඳුමක දැන් අපි ෂර්ට් එකක ටී-ෂර්ට් එකක අපිට අර පිටිපස්ස යන ටැග් එක. ඒ ටැග් එක ඒ කාලේදී මෙහෙම ප්‍රින්ටින් ටැග් එකක් නෙවෙයි ඇවිල්ලා
0: තියෙන්නේ.
1: ඔය ටැග් එක ඒ කාලේ අඩියක් විතර ලොකුයිලු. කර්මාන්ත ශාලාවේ නම නූල් වලින්ම මහල තමයි අදාළ කරන බ්‍රෑන්ඩ්ස් එකේ නම මේ ටැග් එකේ විදිහට ගහලා
0: තියෙන්නේ.
1: අපි මේ පාවිච්චි කරන විදිහ ප්‍රින්ටින් ටැග් එකක් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. අද ප්‍රින්ටින් තියෙනවා සහ සමහර ඒවා පොඩි කොටසක් එකතු කරලා තියෙනවා. මේක මුල් කාලේ ඇඳුම් අඳිනකොට ගොඩක් අයගේ බෙල් එහෙම කැපිලා තියෙනවා නිපු. හරි සමහර තැන්වල කැසීම් මෙවිදලා තියෙනවා, සමහරුන්ට ආසාදන වෙලා තියෙනවා. ඒ නිසා අලුතෙන් ඇඳුමක් ගද්දි අනිවාර්යයෙන්ම බෑග් එකේ කතුරක් දාගෙන ඉන්න ඕන මිනිස්සු. දාගෙන ඇඳගත්ත ගමන් ඒ කපලා අයින් කරන්න. ඒ වගේ මේක විවිධ අත්දැක බැලීම් කළ තියෙන ලොකු විශාලක ඊට පස්සේ පොඩි වෙලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කොහොමත් මේක විකල්පයක් හැදිලම නැහැ. මේක කොටින්ම කියනවා නම් මේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ ඒ ලෝ සුපතල කර්මාන්ත කරුවන්ට පව ප්‍රශ්නයක් වෙලා තිබිලා තියෙනවා.
0: මොකද
1: නම නැතුව යවන්නත් බෑනේ. අපිට නම් ඉතින් ওই ප්‍රශ්න නැහැ. ඉතින් අපි පමුණු වෙන්න ගන්නෙ නේ.
0: නැත්තම් කොටු වෙන්නේ පිට නැහැ කියලා කියනවා.
1: පිට නැහැ තමයි අතර නේද? දැන් එතකොට මේ විවිධ සමාගම් ආවා නිකන් නේද? දැන් සමහරේ වගේ විවිධ ටැග් තියෙන සමහර කර්මාශාලා ඉතනකෝ තියෙන නම දිගයි කියලා නිපුණිකල්විස් ඔය ඔක්කොම ගහනවා සමහර තැන්වල. ඒකට ලොකු ඉඩක් යනවනේ. මේ ප්‍රශ්නේ මේ විදිහට දිගින් දිගටම ගිහිල්ලා සියවස් ගණනාවක් මේ ප්‍රශ්නේ මිනිස්සු බැටකාලා
0: තියෙනවා.
1: මේ බැටකාපු ප්‍රශ්නය නැති කරන්න එක සමාගමක් කටයුතු කරනවා. මේ සමාගම තමයි නිපු කරන්නේ පළවෙනි වතාවට මේ තමන්ගේ කර්මාන්ත ශාලාවේ තමන්ගේ නිෂ්පාදකයාගේ නම මේ විශාල විදිහට නූලෙම මහල රෙදි කෑල්ලක මේ අලවණ එක නැති කරලා ඔවුන් තමයි අදාපිට මේ අපි දකින ප්‍රින්ටින් ටැග් එක හදන්නේ. මේ ප්‍රින්ටින් ටැග් එක හදන්න මේ සමාගම. එතකොට මේක ගොඩාක් දෙනෙක් ගොඩ කාලයක් තිස්සේ අධ්‍යයනය කරමින් ගොඩ දෙනෙක් මේකට විකල්ප හොයමින් ඉඳලා තියෙනවා. හැබැයි මේ සමාගමට පුළුවන්කමක් ලැබෙනවා නිපුව ඉතින් මේ වැඩේ කරන්න. මේක හරි ලොකු වැඩක් නෙවෙයි, පොඩි වැඩක් නෙතින් මේ කරන්න තියෙන වැඩ. එතකොට තමයි ඔය ටැග්ලස් ප්‍රින්ටින් කියන එක ලෝකෙට
0: එන්නේ.
1: හිතන්නකෝ දැන් අද අපි මේ අඳින ඇඳුම් වලට දොර කොච්චර ලොකු පරිශනයක් තිබිලා තියෙනවද කියලා කරගෙන යන්න නේද? ඔය දේ වෙලා තියෙන්නේ 1990 දශකයේ අගභාගයේ සහ 2000 මුල අතර කාලය තුල. ඔය කාලේ වෙනකම් මිනිස්සු අර ප්‍රශ්නෙන් පීඩාව විඳලා තියෙනවා. දැන් ලෝකෙ කොච්චර දියුණුවලා තිබුණත් ඔය ටැග් එක අයින් කරගන්න බැරුව ගොඩාක් කර්මාන්තශාලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඒක නිසා ඉතින් මේ සමහර දේවල් අපිට තියෙනවා ගොඩාක් ලොකුවට හිතන්න යනවන නිපුව අපි. ගොඩාක් ලොකු දේවල් කරන්න බියනවනේ. සමහර ප්‍රශ්න වලට අපිට තියෙන පුංචි පුංචි විසඳුමක්. ඇමරිකා එක්සත් ජනපදයේ සමාගමක් තමයි මේ වැඩේ කරන්නේ. ලෝක ප්‍රකට රැඳිපිල නිෂ්පාදන සමාගමක් වන හේන්ස් කියන නම ඔයා අහලා ඇති. හේන්ස් කියන බ්‍රෑන්ඩ් එක තමයි පළවෙනි වතාවට ලෝකයේ මේ ප්‍රින්ටින් ටැග් එකක් අපේ ඇඳුම් වලට ඇතුළත් කරන්නේ. ඊටින් පස්සේ තමයි ලෝකේ පුරා මේ අර මිනිස්සුන්ට එපා වෙලා තිබු මිනිස්සුන්ට කරුමයක් වෙලා තිබුණු අර අර නූලින් මහන ප්‍රින්ටින් ටැග් එක නෙවෙයි අර නූලින් මහන ටැග් එක අයින් කරගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. මේක සම්බන්ධයෙන් අධ්‍යයනය කරගෙන යද්දී සමහරු කියන්නේ නෙපු කොච්චර පොඩි වැඩක් වුණත් අපි හිතන්න යනෝනේ මහා පරිමාණ විදියට. පොඩි වැඩේට මහා පරිමාණව හිතන්න ගියොත් එහෙම වැඩේ කරගන්න වෙන්නේ නැහැ. සමහර දේවල් අපිට තියෙනවා ජීවිතේ පුංචි දේවල් පුංචි මනසින් හිතන්න ඕනි දේවල්. ඒ කියන්නේ ගොඩාක් ලොකුවට හිතන්න නැතුව සරල විදියට හිතුවම මේකට උත්තරයක් හොයාගන්න පුළුවන්. හිතන්න සියවස් ගණනාවක මේ ප්‍රශ්නය නිමා කරන්න මේ සමාගමේ හිටපු කවුරු හරි ඉන්නේ නැතිනේ. නිපුණිකා කියලා හරි කවුරු හරි ඉන්නද නේද, කවුරු හරි කෙනෙක් උතර ඉන්නද නේද? ඔය මිනිස්සුන්ට ඔය හිතුණු දේ ඔයාගේ ජීවිතේට ඔයා ආඳ ගන්න බලන්න. ඔයාගේ සමහරට ජීවිතේ ලොකු ප්‍රශ්න වලට ඔයා ලොකුවට හිතන්න යනවා, ලොකු උත්තර හිතන්න යනවා, මහා පරිමාණ උත්තර හොයන්න යනවා. එහෙම නෙවෙයි ඔයාගේ ජීවිතයේ තියෙන සමහර පුංචි ප්‍රශ්න වලට තියෙන පුංචි විසඳු. හරි, එනිසා ඕනම දෙයක් ඕනවට වඩා හිතන්න යන්න ඕනේ නැහැ. හරි, දැන් ඉතින් අපි ස්තුති කරන්න ඕනේ. නැත්තම් ඔයාලත් කසකස තමයි ඉන්නේ වෙන නිපුමෙත.
0: කොහොමද ආවට දැන් අපිත් සමහරක් يعني දැන් අපිට හරියට ඔය ඇඳුම් ගැන තේරෙන්න පටන් ගන්න මේ මෑතකින් දන්නේ කියලා.
1: මතක ඇඳුම් ගැනද නැද්ද?
0: ඇඳුම් ඇඳලා අපි ඇඳේ. ඔයාලට මතකද ඉස්සර අපි අම්මලා තාත්තලා අපිට අඳ නැඳුම් හින්න ලොකු ඇඳුම් අඳන්නේ. හරිද? ඊට පස්සේ අපි ඉස්කෝල ඉවර වෙන්නේ කිට්ටුව වෙනකම් අම්මලා තාත්තලා දැන් ගෑන් ළමයිද එහෙම අර ලොකු මිකී මවුස් ඉන්න. එතකොට ඩොට් ඩොට් තියෙන හරි එක එක විදිහ අම්මලාට කැමති ඇඳුම් අපිට ලොකු ඇඳුම් තමයි දැන් තියෙන්නේ. දැන් තමයි පොඩ්ඩලමයිට ෆැෂන් කරලා එක එක ලස්සන ඇඳුම් මම්මලා තාත්තලා අඳන්නේ. හැබැයි ඉතින් ඒක වෙනස් නේද? ඉතින් අපි ඉස්සර ඇඳපු විදියයි දැන් අඳින විදියයි මොනවද ඉතින් ඔක්කොම වෙනස් වෙලා
1: තියෙනවා. ඉස්සර ඇඳපු පමුණෙන් දැන් අඳින්නේ පමුණේ වෙනසක් නැහැදි.
0: වෙනසක් නැහැ. හරි වෙ මතක් කරන්න ඕනේ දැන් ඔය පමුණෙන් ගන්නවට වඩා ටිකක් ඉතින් ඔයාලට හිතනවා නම් තව තැනකින් ඇඳුම් ගන්න ඕනේ මට අතේ සල්ලි ටිකක් තියනවා නම් හොඳයි ටැග්ග්ක් දෙන්න හොඳයි වෙන කොහෙන් හරි කියලා හිතනවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා අද සම්පත ගන්න. මොකද අද සම්පත ගන්නවා කියන එක කියන්නේ අනිවාර්යෙන්ම ඔයාට එදා දවසේ වියදම හරි කරගන්න පුළුවන් කියන එකයි. ඒ ගැන ප්‍රශ්නයක් වෙන්න. ඉතින් ඒ නිසා අද සම්පත ඔයා ගන්න මහජන සම්පත දෙනු වාරයෙන් තෝරා ගන්නාලා ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකයන් තෝරා ගන්නවා. ඉතින් ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිත් අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත් අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිත් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් අද වියදම අද සම්පත ලොතරැයි ගන්න වැඩි වැඩියෙන්. හරි, දිරුම් අවස්ථා ගොඩක් තියෙනවා ඔයාට.
0: සමහර වෙලට ඇඳුම් ගන්න ඇවිදලා එනකොට හවසට ඔලුව කැක්කුම් වෙන්න පුළුවන්.
1: ඔව්, පමුණේ ගොඩක් ඇවිදින්න තියෙනවා.
0: හැම තැනම ඇවිදින්න ඕනේ. අර අස්සෙන් යනෝනේ, මේ අස්සෙන් යනෝනේ. ඊට පස්සේ ඉතින් අපේනුත් ගන්න සීට් තුනයි කියලා කියන්නේ. එතකොට ඉතින් යන්න ඕනේ
1: සීට්. පමුණේ රෙදිවලට අපි ප්‍රොමෝෂන් එකක් දෙන්නේ මේ නේද? කොහමරි සෙනග ගැවසන තැන් වල ගියහම ඔයාලට ඇඟපතේ වේදනාව නේද, ඔළුවේ කැක්කුම, හිසරදිය වගේ දේවල් එනවා. ඒ නිසා ඉතින් අනිවාර්යෙන් ගමනක් බිමනක් යනකොට බෑග් එකේ, පොකට් එකේ, පර්ස් එකේ අනිවාර්යෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. වේදනාවන් වලට ඉතින් දුවන්න සහනේ හම්බෙනවා නේද?
0: අපි විහිළුවට කිව්වට ශාවර මම කල්පනා කරේ ඇත්තටම පමුණුවෙන් කී දෙනෙක් තමන්ගේ ජීවිතේ ගැට ගහ ගන්නවද කියලා.
1: අනිවාර්ය.
0: ඒ කියන්නේ හිතන්නකො තමන්ගේ තියෙන ඒ ඇඟලුම් ශේෂ්ත්‍රයේ තියෙන හැමදේම තමන් පොඩියට පටන් ගන්න දේවල් ඔක්කොම මුලින්ම ගණන් දාන්නේ පමුණුවටනේ ශාවර. එතනින් ගෙනල්ලා දාලා ඉතින් පටන් ගන්නවා වැඩ.
1: ඉස්සරත් කොටුවෙන් දැනුත් කොටුවෙන් අපි නම් නේද ගියා ගත්තාව
0: නෙමෙයි, ගියා ඇවිද්ද ගත්තාව.
1: ඔව්, ගන්න ඕනේ නැ දෙනවනේ කියන්නේ අන්දවන්න ත්‍රික විතරයි.
0: අපි ආ කෙටි විරාමයකට මෙලමතක් කරන්න අංග 2:52යි.

0: ප්‍රේම් රේඩියෝ මෙල්ටන් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටන් පැරසිටමෝල් විශේෂයකි.
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලී කොරෝනා ගොඩ ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
5: පිටරට උදවිය මම හිතේ. අනේ මල්ලී අපිට කහටගස් දිගලියට දෙන්නකෝ.
4: අයියා මේ සින්දුවම දානවා නම් ෂුටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
4: හරි නේද? අන්න නැවතුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
3: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
8: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
9: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න. ගැලපෙන මම මියුසික් වයිබ් එක.
10: සුප්‍රීම් මියුසික් සන්දේ.
9: ඉනිදා උදේ නවයට.
8: ඉංගෙන්ද සර්.
11: 89.1

0: Request Friday. Supreme Request Friday.
1: අලුත් පැයක් වෙලාව පෙරවරු 9:00.
2: ජීවිතයේ සිහින සැපකරන වාසනාවේ වෙලාව මතක්

0: ngày tuần Supreme Radio. Supreme Radio Maker Supreme.
1: You're listening to the Welcome Show.
2: Anugraha.
3: Vartha pita vartha tabani koti ate NLB tanade tahane lutrayen rupiyal koti 13 9 ata ikma u devanta supiritya galaba dimin rate sangvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tanani dahane biladi gena obat kotipatiye kuwan.
4: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
6: මෙල්වා එක

0: මේ දවසල චාම්රණික ගුණ කැසෙන් බිරිසාවෙන් නැතුනොත් එහෙම මේ අපි නිකන් කොන් වෙනවා වගේ හැඟීමක් තමයි තියෙන්නේ.
1: ජීවත් වෙනවා වගේවත් දැනෙන්නේ නැහැ නේද? එහෙම නැත්තම්.
0: ඒව හැඟීමක් තමයි තියෙන්නේ. මොකද හැමෝටම කැසෙන් බිරිසාව තියෙනවා. දැන් හැමෝටම කැසෙන් බිරිසාව කියන එක ඒ තරම් හොඳ කාරණයක් නම් නෙමෙයි. හරිද? මොකද ඒකට හේතුව ඉක්මනටම ඔක බෝ වෙනවානේ. ඒ නිසා ඉක්මනටම හොඳ කරගන්න මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. මෙල්ඩෝල් වලට ඉක්මන් සහනේ දෙනවා. ඒක අමතක කරන්න එපා.
1: ඒ වගේම තමයි ඉතින් මොන බාධක ආවත් ජීවිතේ අපේ සිහින වලට ආශිර්වාදේ අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ අපිත් එක්ක ඉන්නෝ. වැඩි වැඩියෙන් ටිකට් ගන්න කියලා වට මතක් කරන්න.
0: මට හිතුණා චාම්බර එක්කන් යන්න ඕනේ කියලා ඔගොල්ලෝ සිංගප්පූරුව පැත්තට.
1: සිංගප්පූරුවට. සිංගප්පූරුවට යන්න ලී ක්වන් ජූ මහත්තයා බලන්නද?
0: ආ ඒ කාලෙට තමයි යන්න හදන්නේ.
1: ආ
0: ඒ කාලෙට යන්න පළවෙනි හේතුවක් තියෙනවා. දන්නවද? සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්.
1: බබල්ගම් කන්න තහනම් බුලත් ිරත කන්න පුළුවෝ.
0: එහෙම ඉතින් මන් දන්නේ නැහැ බබල්ගම් කන්න තහනම් කරලා තියෙන්නේ. ඇයි දන්නවද මේ බබල්ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් මේ කියන්නේ ආරම්භ කරනවා. ඒ කාලේ තමයි ආරම්භ කරන්නේ. 1987 අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරලා තියෙනවා. මේක අර සෙන්සර් වලට දොරවල් ඇරෙන එහෙම එකක් තමයි තියෙන්නේ චාමර. මේ කෝච්චි එකකට කියන නමක් තියෙනවා. මම ඒ නම හරියටම තහවුරු කරගත්තේ නැති නිසා මම ඒ නම කියන්නේ නැහැ. මහරි මේ සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ වගේම බබල් ගම් පාරවල් වල සිනමා ශාලා වල ආසන යට එතකොට පොදු වැසිකිළි වල ලයිට් කනුව ලලවන්න මෙන්න මේ කට්ටිය පුරුදු වෙලා ඉඳලා තියෙනවා. එතකොට මේක ලොකු කරදරයක් බවට පත් වෙලා තියෙනවා සිංගප්පූරුවේ. අනික මේක පිරිසිදු කරන්න රජයට විශාල වියදමක් දරන්නත් සිද්ධ වෙලා තියෙනවා.
1: ඔව්, ඉතින් ගහක් ගලක් ගන්න ඕක අලවනවනේ කියලා නේද?
0: ඒකනේ පුරුද්දනේ. දැන් සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ උනත් සාමර සමහර පන්තිවල එහෙම ගියාම පස්සේ ඩිස් එක යටට නිකන් හරි අත ගියොත් එහෙම චින්ගම් අනිවාර්යයෙන්ම ඇලෙනවා. එහෙම පුරුද්දක් අපේ ලංකාවෙත් සමහර අයට තාමත් තියෙනවා. නැතුව නෙමෙයි. තාම තියෙනවා ඒ පුරුද්ද. මොකද ලංකාවේ බබල් ගම් තහනම් කරේ නැහැ. ඒ නිසා 1992 දී සිංගප්පූරුව තුල බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යුට සිද්ධ වෙලා තියෙනවා. වෙන කරන්න දෙයක් සිද්ධ වෙලා නැහැ. ඔහුට කලින්ම මේ යෝජනාව වැවි තියෙනවා චාම්බර. අපි බබල් ගම් තහනම් කරමු කියන එක. හැබැයි ඉතින් ඔහු හිතනවා එච්චර දැඩි තීරණ ගන්න උවමනාවක් නැහැ කියලා. නමුත් දුම්රිය ගමන් පද්ධතිය අඩහල වෙනකොට පාරවල් වල යන්න බැරි වෙනකොට ඔහු තීරණය කරනවා නැහැ. මේක තමයි ගන්න උවන තීරණය. ඒ නිසා බබල් ගම් 1992 ඉඳන් සිංගප්පූරුවේ තහනම් වෙනවා. විදේශිකයන්ටත් බබල් ගම් තොග පිටින් ගෙනේම සපුරා තහනම් චාම්බර. එහෙම ගෙනාවොත් එහෙම ඒගොල්ලන්ට දඩ නියෝග කරනවා. ඒ වගේම තමයි එහෙම නැත්නම් ඊට වඩා නීතිමය ක්‍රියාමාර්ගකට යන්න පුළුවන්. හැබැයි ඔවුන්ට ඔවුන්ගේ තනි භාවිතය වෙනුවෙන් බබල් ගම් දෙකක් තුනක් විතර මේ තමන්ගේ බෑග් එකේ තියාගන්න පුළුවන්කම තියෙනවා. ඊට නැතුව ඊට වැඩියෙන් නම් අරන් යන්න බෑ. විකිණීම තහනම් කරලා තියෙන්නේ. දඩ මුදලක් හරි සිරදරුවමක් හරි ලැබෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම නිකන් හරි පාරට දැම්මොත් එහෙම ඒකටත් වෙනම දඩයක් සිංගප්පූරුව අනිවාර්යයෙන්ම ගන්නවා කියලා ඔවුන්ට සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි 2004 දී මේ නීතිය ටිකක් මෙහෙ කරනවා චාම්බර. සමහර අයට දැන් පුළුවන් ඒ කියන්නේ 2004න් පස්සේ බබල් ගම් කෑවට කමක් නැහැ කියලා කියනවාද කියලා. නෑ, එහෙම නෙමෙයි. 2004 දී මොවුන් කියනවා දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානය නතර කිරීම සඳහා පමණක් වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්. ෆාමස් වලින් ගන්න පුළුවන්. හැබැයි මේකටත් ඔබ ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ. ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශය තියෙන්න ඕනේ. එහෙම නැතුව බබල් ගම් පාවිච්චි කරන්න බෑ. ඒකත් වෛද්‍යවරුන් නිර්දේශ කරපු තමන්ගේ දන්ත සෞඛ්‍ය වලට හොඳ. ඒ වගේම දුම්වැටි පානය ඒගොල්ලොන් වැඩිපුරම කරනවා නම් ඒවට අඩු කරගන්න බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව බබල් ගම් ගන්න ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ඉතින් ඒ ෆාමසික වැඩිපුර විකුණන කෙනාටත් දඬුවම් ලැබෙන්න පුළුවන්. එයාගේ එක තහනම් වෙන්න පුළුවන්. ඒ වගේම සිර දඬුවම් ලබන්නත් පුළුවන්. මතකයිනේ ලියාපදිංචි වෙන්න ඕනේ. සිංගප්පූරුව ඒ වගේ තද නීති දාලා තමයි ජාමර මේ තරම් ලස්සනම සුන්දරම විනයගරුකම රටක් බවට පත් වෙලා තියෙන්නේ. ලී ක්වන් යූගේ මේ කියන පිළිවෙත නිසාම තමයි ජාමර සිංගප්පූරුව අද වෙද්දි ලෝකේ හරිම ලස්සන සුන්දර හැමෝගෙම සංචාරක ආකර්ෂණයේ වැඩිපුරම තියෙන රටක් බවට පත් වෙලා තියෙන්නේ.
1: දැන් ලී ක්වන් යූ අගමැතිවරයා ওই කාලේ තීරණ ගන්න කාලේ නාගරික සංවර්ධන හැරි මොකක් හරි අමාත්‍යංශක අපේ ඇමති කෙනෙක් කවුරු හරි හිටියා නම්
0: ඒක කොහොමද එහෙම කරන්නේ මේ ලංකාවේ මිනිස්සුන්ට? මෙහෙම ඕනේ
1: එහෙමත් කියයි. බබල්ගම් තහලම් වෙලා බුලත් විට අනුමැතිය ලැබේ.
0: අනුමැතිය ලැබේ. එතකොට තැන්තැන්වල බුලත් කියලා තමයි තියෙන්නේ. ඉතින් දැන් නිකමට හිතන්නකෝ ශාමර, දැන් අපේ ලංකාවේ මේ මෑතකදී කොටුවේ මේ බස් ස්ටෑන්ඩ් එක ළඟ ඒ තියෙන නේවාසිකාගාර පහසුකම් එකේ කලුතෙන් අලුතඩියක් කරලා ඕපන් කරානේ. ඉතින් හිතන්නකෝ වැඩි දවසක් ගියේ නැහැ, වැසිකිලි පද්ධතියට හානි කරලා තියෙනවා. ඊට පස්සේ ආපහු බුලත් කියලා හැම තැනකම. ඉතින් මොකද කරන්නේ ඉතින් මේවට? මිනිසුන්ට කොච්චර කරත්, මිනිසුන්ට ජනතාවට හොඳම දේවල් දුන්නත් මිනිස්සු ඒ දේ කරනවා නම් කොතනින් දෙක නවත්තන්නේ? දඩයක් අනිවාර්යයෙන්ම නියම කරන්න ඕනේ. එතකොට මේ දේවල් ගොඩක් අනිවාර්යම නෙවෙයි.
1: දැන් අර මේ බබල් ගම් කාපු අයට දඩ ගහනවා කියලා කියවනේ නේද? විසික් කරලා තියෙන නේද?
0: ඔව්, විසික් කරලා තියෙනවා අනිවාර්යයෙන්ම.
1: ලංකාව ගොඩ ගන්න පුළුවන් ඔය වැඩේ කරොත් එහෙම නේද?
0: ලංකාව ගොඩ ගන්න පුළුවන් කියන්නේ යනිව එක දවසින් ගොඩ ගන්න පුළුවන් සාමර.
1: මොකද ආහකට දඩක් ගෙවත් ඇති
0: නේද? ඇති. මොකද තාම ඉන්නවා සමහර මිනිස්සු, සමහර ඇත්තටම සාමර, සමහර බස්වල යන්න බෑ. සමහර බස්වල ඇත්තටම මේ බස් එක අයිති මහත්යටත් හිතනවා අනේ ඇයි මෙහෙම කරන්නේ. මොකද දැන් මේ මිනිස්සුත් බස්වලට සල්ලි වේදන් කරලා තමන්ගේ මුදලක් හම්බ කරගන්නනේ මේ දේවල් කරන්නේ. ඉතින් ඒ දේවල් තාම පාරක තොට කියන්න බෑ. සිරපුවේ සමහර කාලට ශ්‍රින්කම් මැල වෙනවා. දැන් නම් ඉස්සරට වඩා ගොඩක් අඩු. ඉස්සර තමයි ඔක භීෂණය වගේ තිබ්බේ. දැන් නම් ගොඩක් මඩු වෙලා තියෙනවා. අපිට කියන්න බෑ ඒවා තහනම් කරන්න කියලා. හැබැයි ඉතින් අනිවාර්යයෙන්ම ඔය වගේ දේවල් වලට නීති ක්‍රියාත්මක කළ යුතුයි. පාරට ෂොපින් බෑග් එක ටොෆි කලක් දානවා නම් අනිවාර්යයෙන්ම දඩ නියම කරන්නම ඕනේ. එහෙම නැතුව මේ ලංකාවේ කවදාවත් හැදෙන්නේ නැහැ.
1: අපිට නිපුමේ ලංකාවට එන මද්රවී ටික නවත්ත ගන්න බැරුව තාම ඉන්නේ නේද?
0: ඉතින් කොහෙද කුණ නවත්තන්නේ නේද?
1: ආ බලමු තව අවුරුදු 10කින් 15කින් යෝජනා අපි කියලා බලමු.
0: කියලා බලමුනේ.
1: ඒකයි එතකන් ඉතින් සිංගප්පූරුවේ මේ වගේ කතා අහගෙන අපි ඉමු ඉතින් නේද? ලෝකේ රටවල් එහෙම කරලා තියෙනවා. ලී ක්වන් යූ කියලා කියන්නේ සිංගප්පූරුවේ නිර්මාතෘවරයා. ලී ක්වන් යූ ලංකාවේ ආදර්ශයත් අරගෙන තියෙනවා නේද ඒ රට හදන්නේ.
0: ඉතින් හිතන්නකෝ ලංකාව ඒ කාලේ ආදර්ශමත් රටක් විදියට තිබිලා ඒකේ දේවල් අරගෙන සිංගප්පූරුව හැදුවා. අද ලංකාවට වෙලා තියෙනද? නිකමට පොඩ්ඩක් හිතලා බලන්න. කෝච්චියක යන්න බෑ. කෝච්චිය හැමතරම සමහර කෝච්චිවල මලකඩ තියෙනවා. සමහර කෝච්චිවල ගියාම පස්සේ බය හිතෙනවා. සමහර බස්වල යන්න බෑ. සීටීබි බස්වල යන්න බෑ. හරි අමාරුයි. එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ලංකාවේ සමහර වැසිකිලි පද්ධති වලට යන්න බෑ. පොදු වැසිකිලි පද්ධති වල යන්න විදියක් නෑ. ඒවල තනිකරම තියෙන්නේ විස බීජ විතරමයි. ඉතින් එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒවට වැරදි මේ ඒවා පිරිසුදු කරන කටයුතු විතරක් නෙමෙයි චාමර. ඒ පොදු වැසිකිලි පද්ධති පාවිච්චි කරන මිනිස්සුත් ඒවට වග කියන්න ඕනේ. මොකද සමහර මිනිස්සු හරියට වතුර ටික ගහලා ඉන්න දන්නේ නැහැ. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා හැම තැනක්ම හැදෙන්න ඕනේ. එහෙම නැතුනොත් ඉතින් හැමදාම එකම වගේ.
1: සරල විසඳුමයිනේ පුතින්. විනය. විනය නැති රටක් දියුණු වෙන්නේ නැහැ ඉතින් නේද?
0: විනය හදපු නිසා තමයි සිංගප්පූරුව අදොහම තියෙන්නේ.
1: එහෙනම් අපි ඒ තවත් සින්දුවකට යනවද, විරාමයකට යනවද, මොකද්ද කියන්නේ වා කියන්නේ?
0: අපේ සින්දුවකට යමු නේද එහෙනම්.
1: එහෙනම් ඉතින් සිංගප්පූරුවේ ආදර්ශ ගන්න ඕනේ. හරි, සිංගප්පූරුවේ යනවා නම් එහෙම බබල් ගම් මෙහෙම උස්සන යන්න එපා.
0: ඔව් ඈ, ඊට පස්සේ කියන්න එපා මේ අනේ මේ මෙහෙමයි ප්‍රශ්නයක් කියලා තියෙන්නේ කියලා.
1: ඔව්, ඊට පස්සේ අනන්න එපා Facebook එකේ මෙහෙම කරා කියලා.
0: තාම ඒ තහනම තියෙනවා. ලිහිල් කරලා තියෙන්නේ මුඛ සෞඛ්‍ය වෙනුවෙන් සහ දුම්වැටි පානය කරන අයව ඒ අබ්බැහියෙන් බේර ගන්න විතරයි. ඒකත් වෛද්‍ය නිර්දේශ අනිවාර්යම තිබිය යුතුමයි. එහෙම නැතුව
1: වෛද්‍ය නිර්දේශ කරන් බබල් ගම් එකක් කන්නලා දිරේ නේද?
0: ඒක තමයි. ඒකත් චාමර එහෙම නිකම් බබල්
1: ගම් නේ. රුපියල් 5යි 2යි 10යි.
0: ඉස්සර නම් 150ටත් තිබ්බනේ. ඒක 150ටත් තිබ්බනේ. නම් මම හිතන්නේ බබල් කම්ම රුපියල් සමහර එක එක වර්ගවල හැටියට රුපියල් 20ට වගේ වෙනකන් තියෙනවා.
1: තියෙනවා.
0: එහෙනම් අපි සින්දුවහම්.

ගඟ ගලා යන්නේ ගල් පර්වත හමු වුණාම එයින් බේරී මිස ඒවා සමග සටන් කරමින් නොව. ජීවිතේ සමහර බාධකත් එහෙමයි. කාලය කනවාට වඩා ඒවා මගහැර යන එකෙන් ඔබට ඔබේ ගමනට ඉක්මනින් යා හැකි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාරක යන්නේ NLB සුපරද.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් තනි අංකයට රුපියල් 80ක් ලග්නයට දිනුම් අවස්ථා දෙකක් එකවර දිනන්න අවස්ථා රැසක් NLB සුබ දවසක් දවස සුබයි සිහින දිනයි
1: ගත්තොත් සුබම තමයි

0: Dream Radio. ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.

0: දෙක හැපනින් කරගන්න.
1: එතා බෙතාතුර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැනට. සිංහාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
2: Supreme Radio. Super Hits 20.

0: කොකාට වාරයයි නම් තිත්තයාට දෙවාරයයි. හරිද? ඒම කියලා හිතාගෙන ඔයා යන්න ඕනේ. අද නිකන් හරි මොකක් හරි ප්‍රශ්නයක් නම් හරි ඉන්නකො මං මං පෙන්නන්නම් මම සල්ලිකාරය කියලා පෙන්නන්නම් කියලා යන්න ඕනේ. කොහෙටද? NLB එක ළඟට. NLB මේ ටිකට් එකක් ටිකට් ගන්න පුළුවන් තැනකට.
1: ඒක ලොතරැයි කූඩුවක් ළඟ ලොතරැයි මණ්ඩලයේ මේ ටිකට් කවුන්ටරයක් ළඟට නේද?
0: ඔව්. යන්න ඒ වගේ තැනකට යන්න. එහෙම නැතුව මේ ජාතික ලොතරැයි මණ්ඩලයට ගියා කියලා වැඩක් එන්නේ නැහැ. එතනට යන්න පුළුවන් සල්ලි ගන්න. හැබැයි ඊට කලින් ඔයා අතනට යන්න ඕනේ මේ ටිකට් එකක් ගන්න. එහෙම අරගෙන හරි හරි මං වෙලා පෙන්නන්නම්කෝ. මං සල්ලිකාරය කියලා පෙන්නන්නම්කෝ. මොකද ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා අද සම්පත ගත්තොත් එහෙම මහජන සම්පත දෙනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකයන් තෝරා ගන්න නිසා ජයග්‍රහකයන් බවට පත් වෙන්න ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිත් අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත් අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිත් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අද වියදමට අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා තවට මතක් කරන්න ඕනේ.
1: අද සම්පතක් අරගෙන ඉතින් ජයග්‍රහණයක් කරලා නේද? ඔයා ඉතින් ගෙදරට බඩු මුට්ටු ටිකක් ගන්න යනවා නම් ඉතින් යන්න ඕනේ එකම තැන තමයි කසාගල ග්‍රේන් සුපර් කියලා කියන්නේ.
0: ඔව්.
1: ටිකක් නෙවෙයි ඉතින් ගොඩක් ගන්න පුළුවන්. මොකද ටිකක් ගන්න හිතාගෙන ගියත් ගොඩක් ගන්න පුළුවන්. මොකද මිල අඩුයි ප්‍රමිතියෙන් වැඩි. ඔබට ඕනම කරන දේක් ගන්න පුළුවන් කමක් තියෙනවා. හාල් වෙන්න පුළුවන්, සීනි වෙන්න පුළුවන්, පරිප්පු, අල, ලුණු වගේ අත්‍යවශ්‍ය ආහාර වගේම ග්‍රොසරි අයිටම් හැමදේම දිවේනේ අඩුම මිලට දෙන්නේ කසාගල ග්‍රේන් සුපර්. අලුත් තැනක් අඩුම මිලක් මේ වෙනස්ම අත්දැකීම විඳගන්න අනිවාර්යෙන්ම යට යන්න කියනවා. ශාකා තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, නාරම්මල වගේම ගම්පොල. මේ ශාකාවන් වලට ගිහිල්ලා තින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. ඔයාට සුපිරි වෙළඳසල් ජාලයක අත්දැකීම විඳගන්න. ඔයාගේ නගරයටත් ළඟදීම කසාගල සමූහ ව්‍යාපාරය එනවා. කසාගල ග්‍රීන් සුපර් එකත් අරගෙන. හරි, ඊට පස්සේ තින් ඔයාලට තියෙන්නේ පවුල හැමෝමත් එක්ක ගිහිල්ලා තින් මේ සුපිරි වෙළඳසල් ජාලයේ අත්දැකීම විඳගන්න.
0: දැන් චාමර මේ සමහර දේවල් තියෙනවා අපි හරියට දැනුමක් නැහැනේ. ඒ කියන්නේ ඒක වෙන්නේ කොහොමද, ඒකට පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේවල් මොනවාද කියලා අපිට ඒ තරම් දැනුමක් නැහැ. අපි ඒ සබ්ජෙක්ට් එකේ නැති නිසා අපිට ඒ ගැන හරි දැනුවත් වීමක් නැහැ. හැබැයි ඉතින් එහෙමයි කියලා එකකුත් නැහැ. හැබැයි එහෙමයි කියලා හිතනකො දැන් අපේ ගෙදර වැඩක් කරනවා කියලා චාමර. වැඩක් කරද්දී අපි ඒකට මේ ඔක්කොම නිකන් නරක දේවල් ටික දානකම් බලාගෙන ඉන්න ඕනත් නැහැ. අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ මේ එයා දාන්නේ මොනවාද, අපේ ගෙදර හදන්න පාවිච්චි කරන්නේ මොනවාද. එහෙම නැත්නම් අපි වෙල්ඩින් වැඩක් කරනවා නම් එයාකට පාවිච්චි කරන්න හොඳම දේවල්ද. මොකද අපි මේ දේවල් වලට ලොකු ගාණක් කැර කරන්න චාමර කාලයක් තියාගන්න බලාගෙනනේ. හැබැයි ඉතින් සමහර නම් ඉතින් ලොකු කාලයක් තියාගන්න එක ලොකු ගාණක් අපි වියදම් කරාට එයාලට අත උඩින් ලාභයි. ඇයි ඉතින් දාලම තියෙන ඔක්කොම බාල දේවල් ටික. ඒ නිසා වෙල්ඩින් වැඩක් කරන්න ඔයා කාට හරි බාර දෙනවා නම් ඔයා බලන්න එයාලා පාවිච්චි කරන්නේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩද කියලා. එතකොට ඔයාට පුළුවන්කම තියෙනවා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ, මගේ වැඩේ කාලයක් යනකම් තියාගන්න පුළුවන්. එයා හොඳ කෙනෙක්, හොඳට හදන කෙනෙක් කියලා අපිට හිතා ගන්න පුළුවන්.
1: ඔව්, සෞශක්තිමත් භාවයේ වැඩි ඔය මල බැඳීම් කියන දේවල් වෙන්නේ නැහැ. මේ පෑසුම හරියටම නේ දීර්ඝ කාලයක් තිස්සේ ඔබට පුළුවන්කමක් තියෙනවා සෞශක්තිමත් භාවයේ රඳා පවත්ව ගන්න. ඉතින් දශක දෙකක විශ්වාසයක් සමග කීර්තිමත් සන්නාමයක් හිමි මෙල්වා වෙළඳපළට නවතම නිෂ්පාදනයක් විදිහට තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ හඳුන්වා දෙන්නේ. නිෂ්පාදන කටයුතු වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. අවම ලෝබර, අවම දුම් විමෝචනය, බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිපහදු නිර්වාද්‍ය වෙල්ඩින් සේවාවක් වට ලබා ගන්න පුළුවන්. සමහර ඉලෙක්ට්‍රෝඩ තියෙනවා වෙල්ඩින් පෑසුම් කරන තැන කරද්දිම නිකන් දුමාරයක් තනි කර තියෙන නේද, නිකන්දක් වගේ නිකන්. ඒ තරම් දුමක් තියෙන එක අපිටත් අපහසු. හැබැයි ඒ වගේ අහිතකර දුමාරයක් පිට වෙන්නේ නැහැ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වලින්. SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. බය නැතුව ගන්න. ඔයාගේ කර්මාන්තයත්, ඔයාගේ මේ වැඩකටයුතු සියල්ලක් පහසුවෙන් සෞශක්තිමත්ව කරගන්න පුළුවන් මෙල්වා වෙළඳ නාමය යටතේ.
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන්න ගමන් අපි කෙටි විරාමයකට යමු. විරාමයකට ගිහිල්ලා අපි ආපහු කතාවට එමු. මොකද මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා.
1: වෙලාව මතක් කරන්නම් පෙරවරු 9:00 විනාඩි 30යි දැන්.

0: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
1: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
0: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සබත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
2: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
0: මොන වර්ගයෙන්ද?
2: හොඳ වර්ගයක.
0: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
3: මෙල්වා මෙති දන්න කියලා GI

0: අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: ජාතියේ මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්. 89.1

0: ගීතය විඳින්න මාහා කියලා වාට හිතෙන්න ගීතයක් විඳින්න උනච්චාම අපිට හොඳ ගයක් තියෙන්න ඕනේ.
1: අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඒ
0: කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් සල්ලි යට කරනවා නම් සල්ලි යට කරලා ගේ හදනවා නම් ඔයාගේ ගෙදර හදන කට්ටිය ඔයාගේ ගෙදර හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය මොන වගේද කියන එක ඒව හොඳයිද කියන එක අනිවාර්යෙන් බලන්න ඕනේ. එහෙම පාවිච්චි කරනවා නම් ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාගේ දාන කම්බි මෙල්වා RB500 වෙන්න ඕනේ කියලා නේද චාමර?
1: කතා දෙකක් නැහැදි වෙන විකල්පත් නැහැ. හරි ශක්තිමත් අත් වාරමක් නැතුව මොන දේ කරත් වැඩන්න.
0: ඒක
1: නිසා අනිවාර්යයෙන්ම ඔයා වාගේ නිර්මාණයේ ගෙදර හදනවා නම් නේද? අනිවාර්යෙන් මේ දේවල් භාවිතා කරන්න ඕනේ ඔයා.
0: එහෙනම් ඉතින් අද අපිට කියන්න තවත් කතාවක් තියෙනවා නේද?
1: ඔව් අද අපිට විශේෂ කතාවක් කියන්න තියෙනවා. අද ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය. ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය. අදට යෙදිලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉතින් ළමුන් සම්බන්ධයෙන් අපි කතා කරන්න එපා ඉතින් නේද? ලෝකේ අනාගතේ අපේ අනාගතේ දරුවෝනේ නේපු ඉතින් නේද? දැන් ලෝක ශ්‍රම විරෝධී දිනය කියන එක සම්බන්ධයෙන් කතා කරද්දී දරුවන් රැකබලා ගැනීම සහ දරුවන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දීම දරුවන්ගේ හෙට දවස තීරණය කිරීම අපි හැමෝගේම වගකීමක් නේද? මේවා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවානේ. දරුවන්ට ලස්සන රටක් ඕනි, දරුවන්ට ලස්සන හෙට දවසක් ඕනි, ඔවුන්ට ලස්සනට ජීවත් වෙන්න වටපිටාවක් ඕනි කියලා අපි හැමදාම කතා කරනවානේ නේද? කියන්නේ ප්‍රාර්ථනා වලින් සිහිනයන් වලින් විතරක් මේක කරන්න බෑ
0: හැබැයි
1: නේ. යථාර්ථය හරි ගැඹුරුයි නිපු. ප්‍රාර්ථනා සිහිනයට වඩා ගැඹුරු යථාර්ථයක් අපි තේරුම් ගන්න ඕනේ. මොකද දැන් ළමා ශ්‍රමය සම්බන්ධයෙන් ගත්තට පස්සේ විශේෂයෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව ළමා ශ්‍රමය යනු ළමුන්ගේ ළමා කාලේ ඔවුන්ගේ හැකියාවන් සහ ගෞරවය අහිමි කරන මෙන්ම ඔවුන්ගේ කායික හා මානසික වර්ධනයට හානි කරන ඕනෑම අහිතකර වැඩක් හෝ රැකියාවක් හඳුන්වලා තියෙන්නේ ළමා ශ්‍රමයේ විදිහට. එතකොට දැන් ලෝකයේ දකුණු ආසියාව සාපේක්ෂව ගත්තට පස්සේ ලංකාව ලොකු ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා ලංකාවේ මේ ළමා ශ්‍රමය තුරන් කිරීම සම්බන්ධයෙන්. අපි ලොකු ප්‍රගතියක් අත්කරගෙන ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපිට ලොකු සතුටක් තියෙනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙන සියලු දෙනාටම නේද? අපි හැමදාම ලංකාවේ අඩුපාඩුම කියලා හරියන්නේ නැහැ. දැන් මෙතනදී කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ළමා ශ්‍රමය කියන්නේ ළමයි රැකියාව යොමු කරන එක විතරක්ද කියලා. නෑ, මම මේ කියපු කාරණා ටික එතන ඇතුළත් වෙනවා. දැන් ලෝක මට්ටමින් ගත්තට පස්සේ නෙපු විශේෂයෙන්ම මේ අප්‍රිකා කලාපයේ තාමත් මේ ළමා ශ්‍රමය බහුලවම භාවිතා වෙනවා. හරි, ඒ වගේම දකුණු ආසියානු කලාපයේ අපිට අසල්වැසි රටවල් වල උදාහරණයක් කියවන්නම් කියන්න ඕනේ නෑනේ. අපි දන්නවා තමයි ළමා ශ්‍රමය භාවිතා වෙනවා. ඒ කියන්නේ ලංකාවේ නම් වයස අවුරුදු 16ට අඩු දරුවන් මෙහෙකාර සේවය කියන්නේ රැකියාවල යොදව ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කොහොමත් කරන්න බෑ. ලංකාවේ අපිට තිබුණු බරපතලම ගැටලු ටිකක් නේද ඔය සිංගමන්්‍ය දෙවීමේ ළමුන්. ඒක තාමත් සමහර තැන්වල වෙනවා කියලා ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි ඇවිල්ලා තියෙනවා. ඒක වෙන්නේ වැඩිහිටියන් සමග යන අය පාසල් යන්න කීයක් හරි දෙන්න අපිට කන්න විදිහක් නැහැ ඔය වගේ සමහර තැන්වල තාමත් කරන අය ඉන්නවා කියලා විටින් විට ආරංචිවිල්ලා තියෙනවා. 150ක් 200ක් සමහර පැමිණිලි ඇවිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේක කොච්චර නැති කරන්න දුව තව ටිකෙන් ටික තියෙනවා. හැබැයි ප්‍රගතියක් විතර ගත්තට පස්සේ ලොකු ප්‍රගතියක අපි ඉන්නවා. ලෝකයේ සංඛ්‍යා දත්ත පිළිබඳව ගද්දි නිපු නිකන් ඇඟ සීතල වෙලා යනවා සමහර සංඛ්‍යා දත්ත පිළිබඳව කියද්දි. හරි, ගෝලීය සංඛ්‍යා දත්ත ගත්තාම මුළු ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාව ලෝව පුරා වයස අවුරුදු 5-17 අතර දරුවන්ගෙන් දරුවන්ගේ මිලියන 138ක් ගෝලීය වශයෙන් ගත්තාම මුළු දරුවන්ගෙන් 8%ක් පමණ තාමත් ළමා ශ්‍රමයේ යෙදී තියෙනවලු.
0: 8%.
1: හරි, අනතුරුදායක රැකියා මිලියන 54ක පිරිසක් ඔවුන්ගේ සෞඛ්‍යයට සහ ජීවිතයට ඍජුවම තර්ජනයක් වන අනතුරුදායක ශේෂ්ත්‍රවල, ඒ කියන්නේ පතල්, කර්මාන්ත ශාලා වගේ දේවල් වල සේවය කරනවා. හරි, ඒ වගේම එතන වැඩිපුරම මේ කට්ටිය යොදවගෙන තියෙන්නේ මේ ඔය ගොවිතැන් ශේෂ්ත්‍රය වගේ තමයි යොදවගෙන තියෙන්නේ. එතකොට හිතන්න අපි කොච්චර දියුණු ලෝකයක් ප්‍රාර්ථනා කළත් කොහේ හෝ තැනක දරුවෝ මුදල් හොයන්න නේද ජීවත් වෙන්න දුක් විඳිනවා. මේක ලෝකයක මිනිස්සු විදිහට අපිට බලාගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි අපි මොනවද කරන්නේ මේ වෙනුවෙන් නේද? ඒක මම අර කිව්වේ ප්‍රාර්ථනා වලින් විතරක් මේ දේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. යථාර්ථය හරි ගැඹුරුයි. තාමත් ලංකාවේ මේ වගේ දැන් සිද්ධ වෙනවා කියලා ඉතින් ඔයාලා දැනුනොත් එහෙම දැනගන්න ලැබුණොත් එහෙම ඉතින් අනිවාර්යෙන් ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කරන්න. සමහර වෙලාවට ඉතින් පවුලේ හැමෝම තමන්ගේ සහෝදර සහෝදරු හැමදේම නැතුව දුක් විඳින දරුවෝ ඉන්නෝ. වැඩිමල් දරුවා තමයි පවුලම ජීවත් කරවන්නේ. ඒ වගේ සංවේදී කතාත් අපිට ඔය අතරේ අහන්න ලැබෙනවා. ඒ නිසා හැමදේම ඉතින් ආරංචිනු ගමන් ගිහිල්ලා ඒ හැමෝම ගිනල්ලා පරිවාස දාන එක නෙවෙයි නේද කරන්න ඕනි වැඩේ. උන්ගේ පවුල් පසුබිම ඒ දේවලුත් හොයලා බලන්න සිද්ධ වෙනවා. මොකද එහෙම දරුවෝ ඕනි තරම් අපිට ලංකාවේ සමහර කාලවල හම්බෙලා තියෙනවා. තාත්තා නැති ගෙදර අම්මව ජීවත් කරවන්න තමන්ගේ අම්ම සමහට අසනීප වෙලා තමන්ගේ බාල සහෝදර සහෝදරු ජීවත් කරන දුක් විඳින වැඩිහිටි පිරිමි දරුවෝ අපි ඕනි තරම් දැකලා තියෙනවා. වැඩිහිටි ගැහැණු දරුවෝ අපි ඕනි තරම් දැකලා
0: තියෙනවා.
1: ඒක නිසා ප්‍රධානම කාරණා වෙන්නේ ඒ වගේ දරුවෝ තාමත් ඉන්නව නම් ඒව හොයලා බලලා කෙනලා පරිවාසිර දාන එක නෙවෙයි කරන්න ඕනි වැඩි. ඒ පවුලට අවශ්‍ය කරන ජීවත් වීමේ පහසුකම් ටික හදලා දෙන එකනේ. මට නම් හිතෙන්නේ ඒ දේ තමයි මේ වෙලාව කරන්න දෙන්න අපිට.
0: අනිවාර්යෙන්. ඉතින් ඒ දේවල් වලට ඔබ අවධානය යොමු කරනවා නම් සහ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ චාමර සමාජ මාධ්‍ය භාවිතය. සමාජ මාධ්‍ය දැන් සමහර දැන් ගොඩක් වෙලාවට අපි දන්න දෙයක් නේ අපිට FB එකෙන් YouTube එකෙන් TikTok එකෙන් සල්ලි හම්බෙනවා නේ. දැන් හැමෝට මේ අවස්ථාව ලංකාවේ හම්බලා තියෙනවා. එතකොට තමන්ගේ FB page එක verify වුණා නම් ඒගොල්ලන්ට ඒ දේවල් හම්බුණා නම් එතකොට ඒගොල්ලන්ගේ ওই කියන සංඛ්‍යා පැන්නුවා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට හම්බෙනවා. එතකොට ඒගොල්ලන් ටාගට් කරන්නේ ගොඩක් වෙලාවට පොඩි දරුවෝ චාමර.
1: ඒකට වෛරල් කරගන්න පුළුවන් නේද?
0: ඔව් ඉක්මනට වෛරල් කරගන්න පුළුවන් නිසා පොඩි දරුවන්ට මොනාහරි දෙන දේවල් ටිකක් ඒගොල්ලෝ වීඩියෝ කරලා FB එකට දානවා. දුන්නට කමක් නැහැ. අපි දෙන එක ගැන නෙමෙයි මේ කියන්නේ. පොඩි දරුවන්ගේ මූණු දාන්න එපා. මොකද එයාලා කවදාහරි ලොකු වෙනවා. ලොකු වුණාට පස්සේ ওই දේවල් දැක්කහම පස්සේ ළමයින්ට ලැජ්ජාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දෙන දේවල් දෙන්න කමක් නැහැ. දුන්න කියලා කියන්න. හැබැයි මූණු පෙන්වන්න යන්න එපා. මූණු පොඩි දරුවන්ගේ මූණු අරගෙන ඒ දරුවන්ට හානියක් වෙන විදිහට සමාජ මාධ්‍ය ඇතුලේ ලොකුවටම ඔය වැඩේ වෙනවනේ චාමර. සමහර කාලවලට සමාජ මාධ්‍ය නියාමනයක් නැති නිසාම කොහේ හරි කපල් එකක් තමන්ගේ ආදරේ විඳිනවා නම් එහෙම ඒක අනවශ්‍ය ආකාරයෙන් නෙමෙයි. පාකේහික වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බේෂයක් අයින් වෙන්න පුළුවන්. ආදරෙන් ඉන්නවා නම් මේ මිනිස්සු ඒවත් වීඩියෝ කරලා Facebook එකට දාලා ඒක වෛරල් වෙන තැනටම පත් කරගන්නවනේ. ඇයි එහෙම දේවල් කරන්නේ? හැම දෙම අඩු වෙන්න ඕනේ. මේවා වැඩි වෙනවා සමාජයත් එක්ක මිනිස්සු මුදල් හම්බ කරන්න තව එක එක දේවල් කරනවා. එහෙම කරන්න එපා. ඉතින් මොකද පොඩි දරුවෝ කියලා කියන්නේ දරුවෝ. මං කියන්නේ මේ දරුවෝ ආදරේ කරන්නේ එහෙම නෙමෙයි මං කියන්නේ. සමාජ මාධ්‍ය නියාමනයක් අනිවාර්යයෙන්ම හැම දෙයකටම තියෙන්න ඕනේ. ඒක නීතියක් විදිහට ආවේ නැති වුණත් ඒක අපේ හිතෙන් තියෙන්න ඕනේ. මේක නිකන් හරි අපිට වුණොත් එහෙම මොකද කරන්නේ අපි? මේ අපි දෙන්න මේ ඉන්න එකක් නේද මේ යන්නේ කියලා නිකන් හරි හිතනොත් එහෙම සමහර කිට චාමර ඔය සමහර සිද්ධි නිසා මිනිස්සු කී දෙනෙක් සිය දෙනෙක් නසාගෙන තියනවාද? සමහර දේවල් Taman දන්නේ නැතෝ වීඩියෝ කරලා Facebook එකට දාලා ඉවරලා අන්තිමේදී පෞල් ප්‍රශ්න ඇති වෙලා, ඒ කියන්නේ හිතනෝ කපල් එකක් ඉන්නවා කියලා. ඒකක තාම ගෙදරට කියලා නැහැ. එතකොට දැන් සමහර විට FB එකට දාලා වුණාට පස්සේ ඒ ගෙදරින් මේ ගෙදරින් ප්‍රශ්න වෙලා කී දෙනෙක් සිද්ධි නසාගෙන තියනවාද? ගොඩාක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. Facebook එක අතට හම්බ වෙච්ච ගමන් ඒකට සල්ලි හම්බ වෙන ගත්තු ගමන් ඔය වගේ කත වැඩනම් කරන්න එපා. විශේෂයෙන්ම දරුවෝ පාවිච්චි කරන්න එපා. දරුවෝ පාවිච්චි කළා දරුවෝ එක ආදරෙන් ඉන්න වීඩියෝස් දැම්මට කමක් නෑ. අපි මේ ඒක ගැන නෙමෙයි කියන්නේ. දරුවන්ට දේවල් දීලා ඉවර වෙලා ඔබ දැන් බලාපොරොත්තු වෙනවානේ. අන්න ඒ දේ ගැන අපි කියන්නේ. දරුවන් පාවිච්චි කරන්න එපා ඒවට. දරුවෝ පාවිච්චි කරන්නේ නැතුව දරුවන්ට ආදරේ පෙන්වනේව දැම්මට කමක් නෑ. දරුවන්ට කවි කියනේව දැන් පෙන්වුවට කමක් නෑ. දරුවොත් එක්ක මේ සෙල්ලම් කරනේව දැම්මට කමක් නෑ. ඒව තමන්ගේ පෞද්ගලික දේවල් නේ චාමර. හැබැයි තවත් වෙන දරුවෝ පාවිච්චි කරලා ඔය වගේ දේවල් කරන්න යන්න එපා. ඒක හොඳ නෑ.
1: අනිවාර්යෙන්. ඉතින් ඔබ මම මේ කතා කරන මේ මොහොත වෙනකොටත් සමහර කලාපවල අප්‍රිකාව වෙන්න පුළුවන් නේද? අසල්වාසි දකුණු ආසියාවේ රටවල් වල වෙන්න පුළුවන්, දරුවෝ පතලක වැඩ වෙන්න පුළුවන් නේද? අධ්‍යාපන අයිතිය දරුවන්ට ඇහිරිලා ගිහිල්ලා තියෙනවා ඉතින් ලෝකේ සමහර තැන්වල. ඒ නිසායි මම කිව්වේ දරුවෝ ආරක්ෂා කරගන්න එක දරුවන්ට ලස්සන අනාගතයක් හදනවා කියන එක. අපිට සිහිනයක් වෙලා ඒක අපේ ප්‍රාර්ථනාවක් වුණාට ඒක යථාර්ථයේ හරි ගැඹුරු, යථාර්ථයේ හරි කටුකයි. ලංකාවේ සමහර තැන්වල තාමත් අහිංසක දරුවෝ කරන්න දෙයක් නැති නිසා සමහර වෙලාවට අධ්‍යාපන අයිතිය අහුරගෙන තමන්ගේ පවුල ජීවත් කරවන දුක් විඳිනවා වෙන්න පුළුවන්. අපි හැමෝගෙම වගකීමක් එහෙම දරුවෝ දැක්කොත් එහෙම ඒ දේවල් රාජ්‍යංශ දැනුවත් කරලා ඔවුන්ගේ පවුල් පිළිබඳව හොයලා බලන එක. මම හිතනවා ඊට වඩා දෙයක් අපිට දරුවෝ වෙනුවෙන් මේ මෙහෙකාර සේවයේ යෙදෙන ශ්‍රමය යොදවලා තමන්ගේ අධ්‍යාපන අයිතිය පවා නැති කරගන්න දරුවෝ වෙනුවෙන් අපිට කරන්න නැහැ කියලා. ඒක තමයි අපිට කරන්න තියෙන හොඳම වැඩේ සහ ප්‍රධානම කාරණාව කියලා අපි විශ්වාස කරනවා නේද?
0: එහෙනම් ඉතින් ඒක ගැන මතක් කරන ගමන් අපි යන ලෑස්ති එකේට විරාමයකට වෙලාව මතක් කරන්නම්.
1: වෙලාව උදේ 9:00 විනාඩි 48යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි මෙලන් සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
2: ඔයන්නේ පඬිතු නෝන
3: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ
4: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
2: ආදමු
4: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ
2: දෙන්නම්කො හොඳ වර්ගයේ
4: නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා
5: මෙන්වා මෙතින් දන්න තියෙන GI බොක්ස් බා
1: පෙරලිකාර සඳුදා
6: කේන්ති යන්න හේතු මොනවද මෙන්න මේවා හරියට
1: සුවබර අඟහරුවාදා
7: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
8: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ
1: රසපිරි බ්‍රහස්පතින්දා
9: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
10: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
11: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට 89.1 89.3 Supreme Radio.

0: Και τι κατώ, ραφωνόμενα, απλά τα ρίχνει σλάκα, δεν πρέπει να
1: උදේවරි විනාඩි 53 ඉඳන් බලාව හැ කියන්නේ අදට අපිට වැඩසටහන නිමා කරන්න වෙලාව ඇවිත් තියෙනවා කියන එක.
2: ගෝලීය වෙළඳපොලේ බොරතල් මිල ආයෙත් අඩු වෙලා
1: සංසුන් වෙලාද කියන්නේ?
2: සංසුන් වෙලා, නොසංසුන් අය සංසුන් වෙලා.
1: ආහා.
2: දැන් ආයෙ තව පැය කීපයකින් ආයෙ නොසංසුන් වෙනවා. එක්කෝ අපිට පිස්සු නේද?
1: බලලෝභී පාලකයෝ ආවට පස්සේ බලයට ඔය වගේ දේවල් තමයි ඉතින් සිද්ධ වෙන්නේ නේ. බලය තමන්ගෙන් අතාරින්න කවුරුත් කැමති වෙන්නේ නැහැ සහ ඉතින් තවත් රටක් ඉතින් කැමති වෙන්නේ නැහැ නේද ශාවර?
2: බලය සහ නුවණ නේද?
1: නුවණකාරය
2: නුවණ මන්ද පුතුන් 100ක් ලැබුවත් වැඩක් නැහැ කියලා අපිට කියලා තියෙන්නේ නේ. ගුණනන වෙලෙන් යුතු පුතමයි ඉතා ගරු. ඒ නිසා පුතේ ඔය වැඩේ නවත්තන්න දැන් නේද? හොඳ පුතාලා වගේ. අපිට මෙහි ජීවත් වෙන්න ඕනේ. දැන් තෙල් නැව දෙකක් ඇවිල්ලා තියෙන්නේ.
1: ඔව්.
2: ඉතුරු නැව කවදේද කියලා අපි මේ බයින් ගින්නේ.
1: අපිට මේක කාලා බීලා හරි ජීවත් වෙන්න පොඩ්ඩක් තිබ්බොත් ඇති නේද? මේ අන තත්ත්වේ හැටියට අපිට නිදහසේ කාලා බීලා ටිකක් ඉන්න. මොකද සමහර මිනිස්සුන්ට මේ තියෙන තත්ත්වේ හැටියට එදා දවසේ හම්බ කරත් බෑ චාමර මේ තමන්ගේ තියෙන වියදම් ටික පියව ගන්න. ඉතින් ඒ නිසා මහත්යෝ අපිට දැන් ණය දෙන එකත් පොඩ්ඩක් ප්‍රශ්නයක් කියලා තියෙන. ණයක් එහෙම ගන්න ගියාම සේ ණය හරියට දෙන්නේ නැහැ.
2: අපිට තාමත් ඉතින් වෙනදා වගේම සලකන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ විතරයි නේද?
1: ඒකනේ.
2: ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අවස්ථාව තමයි අපිට එදා ඉඳන් තාමත් මේ විදිහම මොන බාධකයක්වත් ලබා දෙන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ කෝටිපති ධන නිධානය ලොතරැයි ගැන. මේවා ඉතින් මේ කවුරු මොනවා කිව්වත් වෙනස් වෙන්නේ නැහැ. දිනුම් මැදින් දවස ගානේ වැඩි වෙනවා. මේ අවුරුද්දේ මැයි මාසයේ 29 වන සිකුරාදා දවසේදී රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභියෙක් බිහි කරන්න කඳුඩර ප්‍රදේශයෙන් පුළුවන්කම ලැබුණා. ඉතින් තවත් බලබල ඉන්න දෙයක් නැහැ. කෝටිපතියෙක් වෙන්න 20 ලක්ෂපතියෙක් වෙන්න වට අවස්ථාව තියෙනවා. දැන් සෑම ඉරිදා දවසකම Sunday bonus දීමනාව හිමි කරගන්නත් ඔයාලට පුළුවන්. ඉතින් ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ ජාතික ලොතරැයි මණ්ඩලය.
1: එහෙනම් ඉතින් එකන මතක් කරන ගමන් අද වැඩසටහන නිමා කළ යන ලෑස්ති අද රික්වෙස්ට් ෆ්‍රයිඩේ අරගෙන මනීෂා වෙත් තියෙන්නේ උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන් ඔයාට ඇත් එක සින්දු අහගෙන TikTok live එකේ තින්න පුළුවන්කම තියෙනවා.
2: එහෙනම් සතියන්තයේ පරිස්සමින් ගත කරන්න ඕනි නේද? වැහිබර කාලගුණයක් තියෙන සමහර තැන් වලට නායම යන තුරංග විමෙත් නිවෙදන නිකුත් කරලා තියෙනවා. සැලකෙල්ලෙන් පරිස්සමෙන් වැඩ ටික කරගන්න අපි සඳුදා නැවත උදේ 4 වෙනවා මේ පැත්තට.
1: එහෙනම් පරිස්සමට ඉන්න සුබ සතියන්තයක් හැමෝටම සුබ දවසක් හැමෝටම ගිහින් එන්න.
2: ජය වේවා මං චාමර.
1: මම නිපුනිකා.

0: සැලසුම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: අයිබෝවන් අලුත් පැයක් වෙලාව මතක් කරන්න අඟුදේ 10යි දැන් වෙලාව
4: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
5: වාර්තා පිට වාර්තා කඩමි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තහනේ දහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

අයබෝවන් සුබ දැසනක් උදේ 10යි විනාඩි 6යි දැන් වෙලා ඔබ කොහොමද? ඔන්න ඉතින් අද තමයි ඔයාගේ දවස. දන්නවනේ ඉතින් විශේෂත්වය මොකක්ද කියලා. මම හිතනවා මම ආය ආය මතක් කරන්න උවමනාවක් නැහැ කියලා. හැබැයි ඉතින් එහෙම කියලත් බෑනේ නේද? අපි දන්න තියාලුන්ට එයාලට මතක් කරන්න ඕනේ අද තමයි ඔයාගේ දවස. ඒ කියන්නේ රික්වෙස්ට් ෆ්‍රයිඩේ දවස අද. ඔයාගේ හිතේ තියෙන මේ වෙලාවට සෙට් වෙන සින්දුවක් තියෙනවා නම් මෙවතර කතා කියලා ඉල්ලගන්න චාන්ස් එක තියෙනවා. කතා කරන්න පුළුවන් 0112 510 510 එහෙමත් නැත්නම් ඉතින් පුරුදු විදිහටම WhatsApp එක පැත්තට ඇවිල්ලා ඒ පැත්තට මැසේජ් එකක් එවන්නත් පුළුවන් 0718 89 83 89 3. හරි, එහෙමනම් ඉතින් ලස්සනම ලස්සන සින්දු ගුඩාරියක් තේනවා. මම මේ කල්පනා කරන්නේ මුලින්ම ප්ලේ කරන්නේ මොන සින්දුවද කියලා. හිතාගන්න බැරි තරම් හරිම ලස්සනයි. මගේ හිතේ තියෙන ආසාව අනුව මම ලෑස්ති කරගෙන තේනවා මෙන්න මේ විදිහට සින්දුවක්, මෙන්න මේ විදිහට කිව්වට මේ දැන් කියන්නේ සින්දුවේ නම මොකක්ද කියලා අහන්න තමයි දෙන්නේ. හරි, එහෙමනම් ඉතින් කතා කරන්න පුළුවන් අපේ TikTok live එක පැත්තට join වෙන්න පුළුවන් Supreme Radio TikTok page එක පැත්තට ගිහිල්ලා. ඔන්න මම තව චුට්ටිම චුට්ටි වෙලාවකින් අපේ TikTok page එක පැත්තෙන් live එකක් කරනවා. ඉතින් ඒ live එකට join වෙන්න chance එක තියෙනවා කියන ඒ සුබම සුබ පණිවිඩයට මතක් කරගෙන ලස්සන සින්දුවකින් වැඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන. දිගටම අහගෙන ඉන්න, මතක තියාගන්න. අද අඩුවෙන් කතා කරලා වැඩිපුර සින්දු දෙන දවසයි. ඉතින් ඔයාට chance එක තියෙනවා මේ පැය දෙක මිස් කරගන්න නැතුව අනිවාර්යයෙන්ම මේ පැත්තට කතා කරන්න මතක තියාගන්න. එහෙම වුණොත් ඔයාටත් ලස්සනම ලස්සන සින්දුවක් වාගේ කරගන්න chance එක තියෙනවා. වෙලාවත් මතක් කරන්න උදේ 10 විනාඩි 8යි. මම මනිෂා, දිගටම අහගෙන ඉන්නවා.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න අංගු 2:10 විනාඩි 13යි.
2: ගඟ ගලා යන්නේ ගල් පර්වත හමු වුණාම එයින් බේරී මිස ඒවා සමග සටන් කරමින් නොව. ජීවිතේ සමහර බාධකත් එහෙමයි. කාලේ කනවාට වඩා ඒවා මගහැර යන එකෙන් ඔබට ඔබේ ගමනට ඉක්මනින් යා හැකියි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්, දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල් සාගම්පුල.
4: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුකම මොකද්ද?
5: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
6: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
7: Tempo Town
6: with Ashi.
8: ඔන්න Supreme Radio පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද Supreme Radio පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-8939-8939 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට Supreme Radio පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
9: 89.1 89.3
10: Supreme Radio.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
1: මගේ නම AG ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටැග් ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමින් බලද්දී දවස් 3කට පස්සම මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටරේකින් පොඩ්ඩක් බලනකොට මට ලස්සෙ ඉස්සෙම උඳලා ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB
2: Supreme Request Friday.

0: Request Friday. Geetaya Vindina Maha. Supreme Request Friday.
1: ඔද දහය විනාට විස්සේ හටයේ දැන් වෙලාව. ඉතින් අද අඩු අඩුවෙන් කතා කරල වැඩිපුර සිින්දු දෙන දවසෝ හෙමකි වූහොමත් එතින් කියනවා. ඇයන ඔයා අඩුවෙන් කතා කරන්න වා කතා කරන්න මනෑරි ආද සිින්දු වැඩිපුර දෙන වනේද. ඔය වගේ එකක කතාම මේ පැත්තට කතා කෙල්ලා කියනවා ඇතුකට අපේ ටික්ටොක් ලයිව එකේ කියනවා. හරිහමන ඉතින් මට හිතුනා මෙවලා ටික්ටොක් ලයිව එක ඉන්න කට්ටිය එකතු කරගන්න ඕන කියලා. වැලිවේරියෙන් ලක්මාල් ඉන්නවා අපිත් එක්ක. ඒ වගේම දසුන් ඉන්නවා, තරුව, සුජි, බිග් බොස් ඒ විතරකුත් නෙවෙයි, වසන්ත, මදුසංක, මාෂි, සාෂේ වගේම උෂාන්, ඩිල්හා, ඩිල්ෂාර් ඒ වගේම සම්පත් දිසානායක, නුරේෂ්, නවංජනා, සිරි කුමාර මේ ඉන්න කට්ටියගෙන ඉක්මනට නම් ටික කියාගෙන කියාගෙන යනවා. එවගේම ක්‍රිෂාන් ඉන්නවා, නුවන් හසිත ඉන්නවා, වාසනා, එවගේම කවිෂ්ක කුමාර, අංජනී, බැකෝ මල්ලි, රාජ් ඉන්නවා. ඔන්න මේ කට්ටියව තමයි එකතු කරගන්නේ මම. උඩුපා දෙනියෙන් තමයි වසන්ත මදුසංක ඉන්නේ. ඔන්න වසන්ත, ඔයාව මම ඉන්නේ කොහෙද කියලා මායමත් සැරයක් මතක් කරා. හරිද, ඒත් එක්කම ඒක නායක ඉන්න ඔන්න ඒක නායකවත් එකතු කරගන්නවා. චානුක ඉන්නවා, චානුකවත් මම එකතු කරගන්නවා. එහෙනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දු අහන්න යන තමයි ලෑස් වෙන. ඊට කලින් මතක් කරනවා ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙමත් නැත්නම් ඉතින් අපිත් එක්ක ලයිව් කතා කරන්න ඔයාලට chance එක තියෙනවා. අපේ TikTok live එක පැත්තට ආවොත් යන Supreme Radio TikTok page එක පැත්තට. ඒ පැත්තෙන් මම ලයිව් එකක් ඇවිල්ලා ඉන්නවා. ඔයාට පුළුවන් මගේ ලයිව් එකට join වෙන්න. එහෙමත් නැත්නම් WhatsApp එක පැත්තට message එකක් එවන්න පුළුවන් 0718 89 83 83. එහෙමනම් ඉතින් මනමාලයක් ගැන අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්නම් 10:30 වෙනකම් දැන් වෙලාවා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 43යි.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
1: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
3: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියෝ මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven patala gannatu patan ganna satiya dawas 5ma udeyata.
6: වෙල්කම් ෂෝ.
1: අනුග්‍රහය

0: ඉංජිනේරුවෙකුදිට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලත්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3 Supreme Radio.

சொன்னவையாய் துண. சுப்ரீம் ரேடியோ.

89.3 Supreme Radio.

0: Request Friday.
1: கீதைய விந்தின் மாஹா
0: Supreme Request Friday.
2: විනාඩි 7යි දැන් වෙලාව. ඒ කියන්නේ දෙවනි පැයෙන් තමයි ඔන්න මේ විදිහට අපි දෙන්නායිමත් වසාවක් හම්බ වුණේ. එහෙමනම් ඉතින් මේ පැත්තේ අපේ TikTok live එකේ ඉන්න කට්ටියව මතක් කරගෙන ඉක්මනින්ම ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මදුව ඉන්න මේ වගේම ජනක, ධනුෂ්ක, ඉෂාන් වගේම චන්දන, සමිත, දමිත් ඒ විතරකුත් නෙවෙයි, තව කවුද ඉන්නේ? ෂාරා වික්‍රමසිංහ ඉන්නවා. ඒවා ඩිල්ෂාර වික්‍රමසිංහ මැලේසියා වලින් තමයි අපි වහගෙන ඉන්නවා කියලා කිව්වේ. වගේම චමිල් ඉන්නවා, ප්‍රමෝද් ඉන්නවා, රුවන් වගේම විමෝ, සුරේෂ්, රමේෂ් වගේම ඩීසි, දුලා, මේකටි ඔක්කොම ඉන්නවා මේ වෙලාවේ මගේ ලයිව් එකේ. වගේම සෙව් ඉන්නවා, සම්පත් දිසානායක ඉන්නවා, සස්සි ඉන්නවා, අපේ හංසන ඉන්නවා, තව ඩිංගෙන් හංසනව අමතක වෙනවා. හරිහමරන් ඉද මේ කට්ටියව එකතු කරගෙන ඊළඟ සින්දු අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. චන්ද සංජන ඉන්නවා, ඒ වගේම මේ ලයිව් එකට ජොයින් වෙන අය කියාගෙන කියාගෙන යන්නේ මම. හරිහමරන් ඉතින් ඔයාටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙමත් නැත්නම් මෙවන්න පුළුවන් අපේ වට්ස්ඇප් නම්බර් එක පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් 0718 89 83 89. මොනාද මොනාද කියන්නේ TikTok live එක පැත්තෙන් කට්ටිය මට එකකව කියනවා තමන්ගේම අකුරු කියවන්න අමාරුයි නේ මනේ. හදිස්සියටන ලියන්නේ ඉතින්. හරි, එහෙමනම් ඉතින් මේ පැත්තට කතා කරන්න පුළුවන් අපේ TikTok live එකට ඇවිල්ලා ජොයින් වෙන්න පුළුවන්. දෙකට මහගෙන ඉන්නවා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ. ඊළඟට මම ප්ලේ කරන්න යන සින්දුව අපේ සාෂ හරිම ආස සින්දුවක්, වැඩිපුරම අහන්න කැමති අපේ රික්වෙස්ට් කරන සින්දුවක් තමයි මම ඊළඟට ප්ලේ කරන්න ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙන ඉන්න අහගෙන ඉන්නක මනුවටත් පුළුවන් ඔය ආතරය කරන ඔයාට ආතරය කරන කට්ටිය හැමෝම එකතු කරගන්න. වෙලාවත් මතක් කරන්නම් 11:06 දැන් වෙලාවා.

ගඟ ගලා යන්නේ ගල් පර්වත හමු වුණාම එයින් බේරී මිස ඒවා සමග සටන් කරමින් නොව. ජීවිතේ සමහර බාධකත් එහෙමයි. කාලේ කනවාට වඩා ඒවා මගහැර යන එකෙන් ඔබට ඔබේ ගමනට ඉක්මනින් යා හැකි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ 5ක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: Supreme Request Friday.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලව මතක් කරන්න 11 විනාඩි 15යි දැන් වෙලාව.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සාගම්පොළ
3: මහරජ උත්තමයා වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
4: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
2: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑතුන.
8: ගෝලීය සාමදර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා.
1: ස්ථාන 14ක් ඉදිරිය ගිහිල්ලා. කමන්නේ එකකින් හරි ස්ථාන 14කින් හරි ඉහළට ගිහිල්ලා නේ.
8: එහෙම හරි නේ. 67 වෙනි ස්ථානය හිමි කරගෙන තියෙනවලු. සතුරු වෙදින් නේද අප්පුඩියක් ගහන්න. අපි නේ දන්නේ සාමේ තරුවේ නේද? මොනිගන් අර ගෙයිගිනි පිටර දෙන්නේ නැහැ නේද? ජාතීන් අතර අසමගිරිනේ මම කියන්නේ මේ. අපේ පවුල් පන්සල් ඇතුළ තියෙන අසමගිකන් නේද? ඒ වගේ නම් තියෙනවා ලොකු ලොකු යුදමය තත්ත්වයන් නේද?
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: ಗೀತೆಯ ವಿಂದಿನ ಮಹಾ
1: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
2: එකොළහයි විනාඩි විස්සේ හතරයි දැන් වෙලාව දෙවැනි පැයත් ඉවර වීගෙන ඉවර වීගෙන යන ගමන් තමයි මේ තියෙන්නේ. එහෙමනම් ඉතින් ලයිව් එක පැත්තේ ඉන්න කට්ටිය ඉක්මනින්ම එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. සචින් ඉන්නවා වගේ මට පේනවා. ඒ වගේම බීකේ කියලා කෙනෙක් ඉන්නවා. ෂාන් ඉන්නවා. ඔන්න ෂාන් ඔයාව මම එකතු කරගන්නවා. ඒත් එක්කම සිංහල බී ඉන්නවා. හයි, කොහොමද? ඔයාවත් මම එකතු කරගන්නවා. ඒත් එක්කම නුවරින් බෂ්මිත් ඉන්නවා. මේ වෙලාව වෙන නුවර නෙවෙයි ඉන්නේ, මාලදිවයින් වල. ඉතින් යවත් උන හරි මාදරෙන් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ප්‍රභාව එකතු කරගන්නව ඔන්න. එතකම තරිඳු නදී නදී කියලා කෙනෙකුත් ඉන්න. ඔන්න නදී නදී ඔයවත් මම එකතු කරගන්නවා. ඒ වගේ මචේ ප්‍රමිකා නිමල්, ඒ වගේ ම ධනුෂ්ක, ඉෂු, තිලක් මේ කට්ටිය ඔක්කොම එක්ක රුක්ෂාන්වත් එකතු කරගෙන, හෂීවත් එකතු කරගෙන ඊළඟ සින්දුව අහන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙමනම් ඉතින් මොනවද ඔච්චර හිතන්නේ? හිතන්න දෙයක් නැහැ. ඔයාට පුළුවන් අපේ නම්බර් එකට කෝල් එකක් ගන්න 0112510510. එහෙම නැත්නම් ඉතින් ඔයාට පුළුවන් අපේ TikTok live එක පැත්තට ඇවිල්ලා join වෙන්න. ඒවත් එක එක රසබර කතා ගොඩාක් සිද්ධ වෙනවා. ඉතින් ඒවට ඇවිල්ලා එකතු වෙන්න පුළුවන් මේ හැම දෙයකටම. එහෙමනම් ඉතින් ලලනිවත් එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න. වෙලාවත් මතක් කරන්න 11:26 දැන් වෙලාව. අපි අහන්න ලෑස්ති වෙන්නේ ප්‍රියංකර පෙරේරාගේ ලස්සනම ලස්සන සින්දුවක්. දිගටම අහගෙන ඉන්න. ඔබ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ.

0: Fortuna Supreme Radio.
1: වෙලාව මතක් කරන්න 11:30 දැන් වෙලාව.
2: වාර්තාපිට වාර්තා කබලී කෝටි 8 NLB දනට තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: Number

0: වෙච්චදේ වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
1: එතා බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උදේම යමු සංචාරයක්.
0: Travel with Supreme.
1: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.
3: අසුනවයයි එක. Supreme Radio. Supreme Radio. Supreme Radio. මගේ යහන. මගේ රට.

එක 89.3 Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio
1: වෙලාව මතක් කරත්නම් 11:44 දැන් වෙලාව 5.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලී කොරෝනාගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
4: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
2: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasarein patana gannatu padan ganna satiya dawas pahema ude hatata The welcome show.
1: අනුග්‍රහය
7: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB දනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බිඳීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: 89.1 89.3 Supreme Radio.

0: ಗೀತೆಯವಿಂದಿನ ನಮಃ.
1: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
2: එකලහයි විනාඩි 50යි දැන් වෙලාව. ඒ කියන්නේ යන්න තමයි වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්නම්. නෑ නෑ නෑ, එහෙම යන්න බෑ. තව පුංචි පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. මේ පණිවිඩය අපේ පුංචිම පුංචි පැටවු ටිකට්. ඉතින් ඔන්න සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න පුංචි අපේ පැටවුන්ට ලොකුම ලොකු අවස්ථාවක් දෙන්න තමයි ඔන්න මේ වෙලාව අපි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න දැන් පොසොන් මාසෙනේ මේ අපි උදා වෙලා තියෙන්නේ. දැන් මේ පොසොන් මාසේ අපේ චූටි පැටවුන්ට පොසොන් මාස ගැන හිතෙන දේවල්, දකින දේවල්, ඒගොල්ලෝ පොසොන් වලට ලෑස්ති වෙන විදිහ, මේ ඕනම විදිහකින් එයාලට දැනෙන දේ, හැඟෙන දේ එයාලට පුළුවන් චිත්‍රයක් අඳින්න. ඒ අඳින චිත්‍රය මේ අහගෙන ඉන්න අම්මයි තාත්තයි දෙන්නට කරන්න තියෙන්නේ පැහැදිලි ෆොටෝ එකක් අරගෙන සුප්‍රීම් රේඩියෝ 0718 89.3 89.3 කියන අපේ වට්ස්ඇප් නම්බර් එකට එවන්න. එහෙම එව්වොත් ඉතින් සමහර විට ඔයාගේ පුංචි පැටියත් ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට ජයග්‍රහණය කරන පුංචි පැටවුන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසනින් තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න අපි අවස්ථාවක් දෙනවා. ඉතින් ඒ නිසා පරක්කු වෙන්නේ නැතුව වයස අවුරුදු 12ට අඩු ඕනෑම දරුවෙක්ට පොසොන් ගැන හිතන දේ චිත්‍රයක් ඇඳලා ඔන්න අපිට වට්ස්ඇප් කරන්න පුළුවන්. එහෙම වට්ස්ඇප් කරොත් මතකනේ පොඩ්ඩන්ගේ උදෑසනින් දක්ෂතා ඉදිරිපත් කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. එහෙමනම් ඉතින් ඒ පණිවිඩෙත් මතක් කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගිහිල්ලා එන්න සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්නේ විතරක් නෙමෙයි, ඔන්න දැන් සත්‍යන්තයක් තමයි ඉන්නේ. මේ සත්‍යන්තය හරිම පරිස්සමින් ගත කරන්න කියන දේ මතක් කරනවා. මොකද කාලගුණේ ඒ තරම්ම හොඳ තත්ත්වයක් පේන්න නැහැ. ඉතින් ඒ නිසා හරි පරිස්සමින් මේ දවස් ටිකේ වැඩ කටයුතු කරන්න. එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්න සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න මමගේ ආචාර්ය තව කෙනෙක් එනවා ඔයාගේ ළඟට. එහෙමනම් දිගටම ওই විදිහටම අහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්නම්. 11 විනාඩි 52 දැන් වෙලාව. මම මනීෂා.

0: සුබ දහවල කෙතවතුනි, වෙලාව දවල් 12යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තමයි. කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බිල් දෙන්න ඔබත් කෝටිපතියෙකු වන්නේ.

ප්‍රේම් රේඩියෝ ගඟ ගලා යන්නේ ගල් පර්වත හමු වුණාම එයින් බේරී මිස ඒවා සමග සටන් කරමින් නොව ජීවිතේ සමහර බාධකත් එහෙමයි කාලේ කනවාට වඩා ඒවා මගහැර යන එකින් ඔබට ඔබේ ගමනට ඉක්මනින් යා හැකි සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරු පෙදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ 5ක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයක දිනුම් අවස්ථා 2ක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.

අයිබෝන් සුබ දහවලක් වේවා හිතවතුනි. වෙලාව දවල් 12යි විනාඩි 10යි. FM 89.1 89.3 ඔයා මේ අහගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ. ඉතින් රික්වෙස්ට් ෆ්‍රයිඩේ තමයි අද දවසේ ක්‍රියාත්මක වෙන්නේ. අද ජුනි මාසේ 12 වෙනිදා ලස්සන දවසක්, ලස්සන විදියට ආරම්භ කරලා තියෙන. කොහොමද සිකුරාද කියලා කියන්නේ, හරි ලස්සන දවසක්. අපි හැමෝම ආසාවෙන් බලන් ඉන්න, අපි හැමෝම දැන් සඳා සතියේ පටන් ගත්තාම සිකුරාද වෙනකම් බලන් ඉන්න කී දෙනෙක් ඉන්නවද සිකුරාද කියලා කියන්නේ. ඒ තරම්ම හරිම ලස්සන දවසක්. ඉතින් ඒ ලස්සන දවසේ සුප්‍රීම් රේඩියෝ අපි හැම සතියේම ලස්සන වැඩක් කරනවා. ඒ තමයි මේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ ක්‍රියාත්මක කරනවා. මොකද්ද මේ රික්වෙස්ට් ෆ්‍රයිඩේ කියලා කියන්නේ? දන්නේ තියට දැනගන්න තමයි මම මේ කියන්නේ. ඔයාට හැකියාව තියෙනවා, ඔයාගේ හිතේ තියෙන වෙලාවට ගැළපෙන සින්දුවක් නම් ඒ සින්දුව අපිට ඉක්මනට කතා කරලා කියන්න. විදි කීපයක් මම මතක් කරන්නම්. ඔයාට සුප්‍රීම් රේඩියෝ අහන්න පුළුවන් FM 89.1 හරි FM 89.3 හරි. ඔයාට රේඩියෝ එක ටියුන් කරලා අපි අහන්න පුළුවන්. වගේම ඔයාට පුළුවන්කම ලැබෙනවා ලෝකෙ කොහේ ඉඳියත්, දැන් මේ ලෝක ගෝලෙව කොහේ කොතනක ඉඳියත් ඔයාට පුළුවන් Google කරන්න. Google කරලා සර්ච් කරන්න www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකට ගිහින් ඔයාට පුළුවන් ලෝකෙ කොහේ ඉඳියත් අපිව ශ්‍රවණය කරන්න. ඉතින් මතක් කරනවා ඔයාට පුළුවන් අපේ TikTok live එකට එන්න. TikTok live එක ආරම්භ කරලා තියෙනවා. ඔයාට පුළුවන් මේ පැත්තට එන්න. හලාවතින්, නවසීලන්තෙන්, දකුණු කොරියාවෙන්, කුවේට් වලින්, පිලියන්දලින් අපිත් එක්ක කට්ටිය සම්බන්ධ වෙනවා. ඉතින් ඒ හැමෝම අපි එකතු කරගන්න බොහොම ආදරෙන්. රයිට්, එහෙනම් අපේ වැඩේ පටන් ගන්නයි හදන්නේ. එන්න TikTok live එක පැත්තට, යන්න TikTok එකට ගිහින් සර්ච් කරන්න Supreme Radio කියලා. අපි live එකට ඇවිල්ලා තියෙනවා. ඔයාට දුර්ලභ ගණයේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. පුරා පැය දෙකක් මාව බලා ගන්න හැකියාව තියෙනවා. මාව අහනවා වගේම TikTok live එකට આવොත්. මතක් කරනවා අපේ Facebook pages දෙකක් තියෙනවා. ගිහින් follow කරන්න, like කරලා තියාගන්න. Insta page එකක් තියෙනවා. අනිවාර්යෙන්ම අපි follow කරලා තියාගන්න. YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. හිතවතුනි ඉස්සයම් කිරිලි අපි අහන්න යන්නේ lunch break එකේ request Friday. දැන් හොදේ දවස පුරාවට රික්වෙස්ට් ෆ්‍රයිඩේ ක්‍රියාත්මක වෙනවා. ඔයාට පුළුවන් සින්දු විලන්න WhatsApp කරන්න 0718839093 කෝල් කරන්න 0112510510ට. එහෙනම් මැකිනෝ මේ පැත්තේ තව දෙක වෙනකම්.

0: ඔබේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
2: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
0: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
3: ටෙම්පෝ ටවුන්
0: with ආශි.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැද්ද? හරියට දාගන්නකෝ.
0: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්නට පටන් ගන්න සතිය දවස් පහේම උදේ 8ට වෙල්කම් ෂෝ.
2: අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා කම්මැලි කෝටි 8 NLB දනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තම නිදහනේ බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: 89.1 සුප්‍රීම් රේඩියෝ. වගේ හඬ වගේ රට.

සුබදහවලක් හිතවතුනි, වෙලාව දවල් 12යි විනාඩි 21යි FM 89.1 89.3 නුවම හගිනින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. ඉතින් අද දවස් පුරාමට ඔයාලට පුළුවන් රික්වෙස්ට් ෆ්‍රයිඩේ අහන්න. ඔයාලට පුළුවන් ඔයාගේ හිතේ මොකක් හරි සින්දුවක් තියෙනවා නම්, දැන් අර හැමදාම වගේ මම කියනවනේ, දැන් අර මේ සින්දු කියලා කියන්නේ නිකම්ම මේ වචන, එහෙම නැත්නම් වාදනයක් ගායනයක් විතරක්ම නෙවෙයි. හරිද? මේ සෑහෙන්න අපේ මේ හිතට දැනෙච්ච, ඊට පස්සේ අපිට අතීතයේ ඉඳන් දැන් අපිට පුංචි කාලේ ඉඳන් මතක සින්දු තියෙනවා. ඒ සින්දුත් එක්ක මතක් වෙන දේවල් තියෙනවා, මතක් වෙන සිද්ධීන් තියෙනවා, මතක් වෙන අය ඉන්නවා. ඉතින් ඒ වගේ නොයෙකුත් සින්දු වලට, නොයෙකුත් ගීත වලට අපිට එක එක මතක තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ මතක ඔක්කොම අවුස්ස ගන්න, මේ මතක යලි යලිත් මතක් කරගන්නවට හැකියාව තියෙනවා. බර වැඩිද මන්ද වචනනේ. රයිට්. ඉතින් අපි TikTok live එක පැත්තට යනවා. TikTok live එකේ මේ මම ආඳුරන බොහෝ දෙනෙක් අද live එකට ඇවිල්ලා තිනවා. මම හිතන්නේ මේක මේ කුමන්ත්‍රණයක්ද කියලා. මට සැකයි මේ බම්බල පිටියේ කිට්ටුවේ කට්ටියක් ඉන්නවා. ඉතින් මතක් කරනවා මනීෂා ඉන්නවා මං හිතන්නේ මේ වෙන නමකින්. ඔයා හොයාගන්න පුළුවන් මනීෂා අපිට. ඊට පස්සේ සනුදේ මිහිසර ඉන්නවා. ඉතින් සනුදේ මිහිසර කසුණිගේ නම කියනලු කසුණිව මතක් කරන්න කියලා දාලා තිනවා බොහොම ආදරෙන්. ඉතින් සනුදේ කසුණිව මතක් කරනවා, අපිත් කසුණිව මතක් කරනවා. ඒතකම නවසීලන්ත පැත්තෙන් අපි වහගෙන ඉන්න අංජුනි, ඊට පස්සේ පිළියන්දල වැවල පැත්තෙන් අපි වහගෙන ඉන්නවා චතුජනි. ඉතින් ආවත් බොහොම ආදරෙන් අපි එකතු කරගන්නවා. ඊපස්සේ දැන් වෙලාව මධ්‍යාහන 12 පසුවේ මිනිත්තු 20යි කියලා. ඒකත් දැන් පහුවෙලා තියෙන්නේ. කවුද මේ ඕෆ්ලයින් කියලා දාලා තියෙන්නේ? හරිය නමක් නැහැ, කමන්නේ කොහොම හරි. ඊට පස්සේ ඉශානි සඳමාලි අහලා තිනවා මේ ලංකාවට වහිනවද කියලා. ලංකාවට මෙහෙම ඇති, ලංකාවට සැරෙන් සැරේ වහිනව, සැරෙන් සැරේ පායනවා. විනාඩි 5කට අධික වර්ෂාපතනයක් අපිට දීලා විනාඩි 30ක් විතර හොඳට පායනවා. එහම තමයි විශේෂයෙන්ම හවස 4 අර අපි වැඩ ඉවර වෙලා එළියට බහින වෙලාවට සෑහෙන වර්ෂාපතනයක් ඇදහැලෙනවා. ඊට පස්සේ උදේ වැඩට එන වෙලාවට අපිට වහිනවා. එහෙම තමයි මිනිස්සු වගේ තමයි මේ කාලගුණයත්. ඉතින් සුදු නෝන අපි වහගෙන ඉන්නවා. කවුද මේ සුදු නෝන? කොරියා පැත්තෙන් හර්ෂි වත්සලත් අපි වහගෙන ඉන්නවා කියලා දාලා තියෙනවා. මේ විතර ගොඩක් කට්ටිය අපි වහගෙන බලාගෙන ඉන්නවා. කවුද මේ කියුට් ගර්ල් මැසේජ් එකක් දාලා තියෙනවා? හායි කියලා. මන්න පෙරම පොල්ගහවෙල. රයිට්. ඔන්න පොල්ගහවෙල පැත්තෙන් කවුරු හරි අහගෙන ඉන්නවා. අපි ක්‍යූට් ගර්ල් කියලා එක්කනේ කොමරියාවත් එකතු කරගන්නවා. අපි චිකාව එකතු කරගන්නවා. රමේෂ් වීරසිංහ එකතු කරගන්නවා. කසුනිය මතක් කරන්න කියලා ආයි පාරක් දාලා තියෙනවා සනුදේ මිසර. හරි හරි මතක් කරන්නම්. මංජුල ප්‍රියංකරත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා. එකතු කරගෙන අපි යනවා අපි කවුරුත් ආදරය කරන ගායකයෙක්ගේ. මමත් විශේෂයෙන්ම කැමති මේ සින්දුවට. අපි ගෑංගය බොහොම ස්තුති ප්ලේලිස්ට් එකට දාලා තියෙනවා. රයිට්. බලව දවල් 12යි විනාඩි 24යි දිගටම අහගෙන ඉන්න. දවල් 2 වෙනකන් මං ඉන්නවා මේ පැත්තේ. අපිව subscribe කරන්න YouTube පැත්තෙන් ගිහින් Facebook page දෙකක් තියෙනවා, අනිවාර්යෙන් follow කරන්න. දිගටම අහගෙන ඉන්න.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: මහරජුත්තමයාමාන්සේ රාජ සභාවට සැබත්වෙන වග
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනනු
3: එම මිහේව
4: පස්වාන් දහස ගන සමාවසර රාජෝත්තම අණන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද අවසව
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0818 89 3 89 3 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
6: කාලේ වලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන්

වනලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන ඩ්‍රීම් නයිට් සති නිදින බලා රාත්‍රී 7ට අනුග්‍රහය.

0: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
1: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
2: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
1: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
3: බෝරින් සන්දේ හැපෙන්නේ කරගන්න. ගැලපෙන බම් මියුසික් ෆයිබ් එක.
4: සුප්‍රීම් මියුසික් සන්දේ.
3: ඉනිදා උදේ 9ට.
2: ඊගෙන සර්.
4: The welcome show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
1: ගෝලීය සාමදර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා.
0: ස්ථාන 14ක් ඉදිරිය ගිහිල්ලා. කමක් නැහැ. එකෙන් හරි ස්ථාන 14කින් හරි ඉහළට ගිහිල්ලා නේ.
1: එහෙම හරි නේද? 67 වෙනි ස්ථානය හිමි කරගෙන තියෙනවලු. සතුරු වෙදින්නේ නේද? අප්පුඩියක් ගහන්න. අපි නේ දන්නේ සාමේතරුමේ නේද? මොනියන් අර ගෙයිගිනි පිටට දෙන්නේ නැහැ නේද? ජාතින් අතර අසමගිනේ මම කියන්නේ මේ අපේ පවුල් පන්සල් ඇතුළ තියෙන අසමගිකන් නේද? ඒ වගේ නම් තියෙනවා ලොකු ලොකු යුදමේ තත්ත්වයන් නේද?
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show 89.1 89.1

සුබදාවල කෙතවතුනි වෙලාව දවල් 12යි විනාඩි 46 FM 89.1 89.3 නොයාමේ හගිරින්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ. ඉතින් අද දවස පුරාවට ඔයාට පුළුවන් ඔයාගේ හිතේ තියෙන සින්දුව වෙලාවට ගැලපෙන සින්දුවක් නම් ඒ ටයිම් එකට ගැලපෙන සින්දුව අපිට කියන්න පුළුවන්. අපි ලෑස්සුලා ඉන්නෝ ඒ සින්දුව වලට දෙන්න. ඉතින් මතක් කරන්නම් නම්බර්ස් අපිට මුලින්ම කතා කරා ඉන්දිපැද්දෙන් නදීක. ඉතින් නදීක ලස්සන සින්දුවක් කියලා. ඉතින් නදීක ඔයාවත් අපි එකතු කරගන්න. කැලුම් කලුතුරින් කතා කරලා කිව්ව හැමදේම වගේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා දේශානත් මතක් කරන වස්කඩුව පැත්තේ. අපි යමු අපේ TikTok live එක පැත්තට. නිමාෂා රත්නායක ඉන්නවා. ඉතින් එයාවත් අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. සිනේක්ෂ ඉන්නවා, ඊට පස්සේ හිරුනි පෙරේරා ඉන්නවා, ඊට පස්සේ අංජුනි ඉන්නවා, ඊට පස්සේ අයෝමි දේශාන් ඉන්නවා. ලස්සන ටී-ෂර්ට් එකක් කියලා දාලා තිනවා. Thank you so much. මංජුල ප්‍රියංකර ඉන්නවා, ඊට පස්සේ සුදු ඉන්නවා, දිලාන් මදුෂ ඉන්නවා. ලස්සන පැත්තකින් තලාවෙන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා පළවෙනි වතාවට අපේ දිලාන්. දිලාන් අපි බොහොම ආදරෙන් පිළිගන්නවා. ආයි බොවන් කියලා. ඉතින් දිලාන් තලාව පැත්තෙන් අපිව සද්දෙට මහගෙන ඉන්නවා, බලාගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන. ඉතින් සිනේක්ෂ ඒවත් අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. සිනේක්ෂ කියන අපේ ප්‍රදීප් අයියා. ඉතින් ඒවත් අපි බොහොම ආදරෙන් එකතු කරගෙන අපි යනවා ලස්සනම ලස්සන සින්දුවක් ගන්න. අපි ඊළඟ පැයට අඩිය තියන්න තමයි මේ විදියට සූදානම් වෙන්න හිතවතුනි. ඉතින් මතක් කරනවා ආපෝසරයක් එන්න TikTok live එක පැත්ත. අපි ඊළඟ පැයත් TikTok live එකේ ඉන්නවා. ඉක්මනට එන්න හිතවතුනි. ඉක්මනට આવොත් ඔයාට මාව බලා ගන්නත් පුළුවන් අහනවා වගේම. වෙලාව දවල් 12:48 දැන්.

මෙලව දව 12 විනාඩි 54 හිතවතුනි ඉක්මනට පොඩ්ඩක් කතා කරන්න ආවේ. අපි ලයිව් එක සෑහෙන පිරිසක් එකතුලා ඉන්නවා. 16ක් 17ක් විතර ඉන්නවා, 20ක් විතර ඉන්නවා අපිත් එක්ක. ඉතින් ඒ හැමෝටම බොහොම ආදරෙයි කියලා මතක් කරන්න අයියාවේ. ඔයාටත් පුළුවන් ඉක්මනට අපේ ලයිව් එක පැත්තට ඉන්න. රේඩියෝ එකෙන් විතර නම් ආවහන් ඉන්නේ. රේඩියෝ එකෙන් වගේ මොනවාට පුළුවන් රේඩියෝ එකෙන් මාව අහන ගමම්ම මාව බලන්නත් හැකියාව තියෙනවා. මේ දුර්ලභ ගණේ අවස්ථාවක් තමයි ඔයාලට ලැබිලා තියෙන්නේ. අපි යනවා ලස්සනම ලස්සන ටැලන්ටෝ බයිල මිඩ්ලි කහන්න. ඉතින් ඉක්මනට මේ පැත්තට එන්න, TikTok එකට යන්න, ගිහින් සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා. රයිට්. එමය පොඩ්ඩක් කර ගම්මැලි ගමක් එහෙම තියෙනවා නම් ඔෆිස් වල ඉන්න කට්ටියට අද ෆ්‍රයිඩේ. ෆ්‍රයිඩේ කියන්නේ හොඳ දවසක්, හැපනින් දවසක්. පොඩ්ඩක් සද්ද වැඩි කරලා අපි වහන්න.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ගඟ ගලා යන්නේ ගල් පර්වත හමු වුණාම එයින් බේරී මිස ඒවා සමග සටන් කරමින් නොව. ජීවිතේ සමහර බාධකත් එහෙමයි. කාලය කනවාට වඩා ඒවා මගහැර යන එකෙන් ඔබට ඔබේ ගමනට ඉක්මනින් යා හැකේ. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයක දිනුම් අවස්ථා දෙකක් එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.

0: Request Friday. ගීතය විඳින්න මාහා Supreme Request Friday.
1: ආයුෂ බොහෝ වේවා, සුබම සුබ දහවලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙලාව දවල් 1 විනාඩි 8 FM 89.1 89.3 වල මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ. වාට දවස පුරාවට, අද දවස පුරාවටම හැකියාව තියෙනවා සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ අහන්න. ඉතින් පැය මුලින්ම මතක් කරන්න විශේෂ දෙයක් තියෙනවා. පැය මුලින්ම මතක් කරන්න, ඉතින් මේ දැන් පොසොන් මාසෙනේ මේ උදා වෙලා තියෙන්නේ. පින්බර පොසොන් මාසේ අපි අපේ පොඩ්ඩ වෙනුවෙන්, විශේෂයෙන් අපේ පොඩ්ඩන් උදෑසන වැඩසටහන අහන, ඊට පස්සේ වැඩසටහනේ අපි අප්ලෝඩ් කරන දේවල් බලන, අපිට රිප්ලයි කරන, අපිට කතා කරන පොඩ්ඩ වෙනුවෙන් අපි සූදානම් කරලා තිනෝ හරි අපූර්ව වැඩ. ඒ තමයි පොසොන් උත්සවය ගැන ඔයාට හිතෙන දේ, ඔයා දැකලා තියෙන දේවල්. අපේ පොඩ්ඩන්ට මම කියන්නේ වයස අවුරුදු 12න් 15 පොඩ්ඩන්ට තමයි මේ තරඟයට ඇතුළත් වෙන්න පුළුවන්. ඔයාට හිතෙන දේ, ඔයා දැකලා තියෙන දේවල් පොසොන් උත්සවයේදී, පොසොන් උත්සවයට කොහොමද ලෑස්ති වෙන්නේ, ඕනම දෙයක් A4 කොලයක ලස්සන චිත්‍රයක් ඇඳලා ඔයාට කැමති දෙයකින් ඒක වර්ණ ගන්නවා. එක ඔයිල් පේන්ට් වෙන්න පුළුවන්, පැස්සල් එකකින් වෙන්න පුළුවන්, පාට පැන්සල් වලින් වෙන්න පුළුවන්, නැත්නම් වෙන මොන හරි පාවිච්චි කරලා ඒක අලවල වෙන්න පුළුවන්. ඕනම විදිහකට වර්ණ ගන්වලා ලස්සන පින්තූරයක් අරගෙන අපිට එවන. විශේෂයෙන් දැන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න වැඩිහිටියෝ සෑහෙන පිරිසක් ඉන්නවනේ. ඉතින් ඕගොල්ලොන්ගේ පොඩ්ඩට කියලා ලස්සන චිත්‍රයක් ඇඳලා මම දැම්මේ කියන නම්බෙකට චිත්‍රයේ උඩ ලස්සනට පොඩ්ඩගේ නම ගම විස්තරත් සඳහන් කරලා ලස්සන පැහැදිලි පින්තූරයක් අරගෙන අපිට එවන්න. 0718 89 83 0718 89 83 කියන අපේ WhatsApp දුරකථන අංකයට නම ගම විස්තර එක්ක අනිවාර්යෙන් එවන්න. මේ මාසේ, ඒ කියන්නේ ජුනි මාසේ 25 වෙනිදාට කලින් එවන්න කියලා ඔයාලට මතක් කරනවා. අපි එවන හැම පින්තූරයක්ම, ලස්සන පින්තූර ඔක්කොම අරගෙන නේ, තෝරගත්ත පින්තූර අරගෙන අපි ඒව අපේ Facebook, Instagram පිටුවල අප්ලෝඩ් කරනවා කියලා මතක් කරනවා. ඒක නෙමෙයි විශේෂම දේ. දැන් මේ ජයග්‍රාහී චිත්‍ර හිමි අපේ පොඩිත්තන්ට අවස්ථාවක් තියෙනවා සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අපේ වැඩසටහනට ඇවිල්ලා අපිත් එක්ක එකට උදෑසන 6 ඉඳන් 7 වෙනකම් මැදිරියට ඇවිල්ලා රෙකෝඩ් කරලා ලස්සන වැඩ ගොඩාක් අපිට තියෙනවා කරන්න. අපිත් එක්ක එකට පොඩ්ඩංගු උදෑසන වැඩසටහන ඉදිරිපත් කරන්න අපි අවස්ථාවක් ලබා දෙනවා ජයග්‍රහී චිත්‍ර හිමි පොඩිත්තන්ට. ඒ නිසා මග අරගන්න එපා, මේක ලස්සන අවස්ථාවක්. අපි විශේෂයෙන්ම අපි වැඩිහිටියන්ට කියන්නේ ඔයාගේ පොඩ්ඩට වටිනම වටින අවස්ථාවක් තමයි මේක. ඒ නිසා මේක මග අරගන්න එපා කියලා මතක් කරනවා. රයිට්, අපි අපේ TikTok live එකේ බලන් ඉන්න සැහෙන පිරිසක් අද 20 පැනලා මේ රීච් එක තිබෙත් එකපාරටම 15 වෙනවා, 20 වෙනවා, 22 25 වෙනකන් යනවා. ඔයත් ඉක්මනට එන්න, අද ලස්සන දවසක්, ලස්සන දේවල් කතා කරනවා. අඩුවෙන් කතා කරලා වැඩියෙන් සිඳු දෙන දවස තමයි Request Friday කියලා කියන්නේ. කතා කර වැඩිද මන්ද? මේ ඉන්න ටිකේ හොඳට ඉන්න, ඔය ඊරිසියාව අතෑර ගන්න කියලා තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ.

0: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
1: සුළු බර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවය සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
1: හැඩකාර බදාදා.
0: ඔය කොච්චර තෝරාල හිටියත් කොණ්ඩෙකට අවල් පුරා ගන්න නැහැ.
1: රස පිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට.
6: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනව. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
7: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොන බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ.
8: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
9: ටෙම්පෝ ටවුන්
8: විත් ආශි.
10: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලවා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
11: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu palanganna satiya dawas pahema ude hatata
12: The Welcome Show.
13: Anugrahaya
14: Meltdol hisaradaya una sympathishava angapata vedanawa apahasu dina sadaha ikman sahalaya Meltdol paracetamol visheshayaki
15: 89.1 89.3 Supreme Radio.

0: 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සාගම්පුල
2: බලන්නකෝනි අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තැනක් නෑනේ.
3: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැසිලා තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් ගිවිදසන අහනෝනේ.
1: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: ගෝලීය සාමදර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා.
2: ස්ථාන 14ක් ඉදිරිය ගිහිල්ලා. කමක් නැහැ. එකකින් හරි ස්ථාන 14කින් හරි ඉහළට ගිහිල්ලා නේ.
5: එහෙම හරි නේද? 67 වෙනි ස්ථානය හිමි කරගෙන තියෙනවලු. සතුරු වෙදින්නේ නේද? අප්පුඩියක් ගහන්න. අපි නේ දන්නේ සාමේතරුමේ නේද? මොනිගන් අර ගේ ගිනි පිටර දෙන්නේ නැහැ නේද? ජාතීන් අතර අසමගිනේ මම කියන්නේ මේ අපේ පවුල් පන්සල් ඇතුළ තියෙන අසමගිකන් නේද? ඒ වගේ නම් තියෙනවා ලොකු ලොකු යුදමේ තත්ත්වයන් නේද?
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. වෙලාව දවල් 1 විනාඩි 30 හිතවතුනේ අපි මැදභාගයේ නෙමෙයි දෙවනි පැයේ මැදභාගේ තමයි ඉන්නේ. අපි තව විනාඩි 30ක් විතර තමයි ලයිව් එකේ ඉන්නේ. ඉක්මනට මේ පැත්තට එන්න. රේඩියෝකින් අපි වහන කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ කට්ටියත් කියනවා ලයිව් එකට එන්න කියලා. ඒතක මතක් කරන්න දැන් සෑහෙන පිරිසක් ඉන්නවා. රටේ ඉඳන් අපි වහන්ගෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ව මතක් කරන්න ඕනේ අපේ වෙබ්සයිට් එක හරහා www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් සෑහෙන පිරිසක් අපි වහගෙන ඉන්නවා. ඉතින් මතක් කරන්න ඕනේ මාලදිවින පැත්තෙන් නිශාන්ත අයියා ඇතුළු පිරිස අපි වහගෙන ඉන්නවා. කමල් අයියා එකතු කරගන්න කියලා දාලා තියෙනවා. ඒත් එක්කම කවුද සේනරත්න සේනරත්න අයියත් අද අපි වහගෙන ඉන්නවා කියලා තිබ්බා. ඒත් එක්කම චූටිමල්ලිත් ඉන්නවලු ඒගොල්ලොන් වහගෙන. ඒගොල්ලොත් එක්ක අපි වහගෙන. ඉතින් බොහොම ආදරෙන් මතක් කරනවා. අර විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මොකද මේ රටේ ඉන්න ගොඩක් කට්ටිය අපි වහගෙන ඉන්නවා. ඊශ්‍රායල් වල ඉන්න කට්ටිය අපි වහගෙන ඉන්නවා. ඉතින් ඒ කට්ටිය බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ මොකද මේ ඒගොල්ලෝ කියන විදිහට අර ඒගොල්ලොන්ට රට ගියාම ගොඩක් කල් රට ඉන්නකොට ඒ දැනෙන පාළුව නැති වෙනවා සුප්‍රීම් රේඩියෝ අහනකොට කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් බොහොම ආදරෙන් අපි ඒ කට්ටිය මතක් කරන ගමන් අපි යනවා සුන්දර කොරියාව පැත්තට. කොරියාවේ සෝල් ළඟනුවර ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා අපේ කවුද බණ්ඩාරයි ඇතුළු පිරිස. හැමදාම වගේ අපි වහගෙන ඉන්නවා. එතක මතක් කරන්න ඕනේ ශාන්ත අයියා ඇතුළු පිරිසත් සෝල් නුවර පැකේජින් සෙන්ටර් එකේ ඉඳන් අපිව සද්දෙට මහගෙන ඉන්නවා කියලා තියෙනවා. කට්ටියව එකතු කරගන්න කියලා තියෙනවා. ලංකාවේ අපිව මතක නැද්ද කියලා TikTok එකට මැසේජ් එකක් දාලා තිනවා O2. එයාගේ නම O2. O2 කියන්නේ මොනවද? මං හිතන විදිහට ඔක්සිජන් වෙන්න ඕනේ නේ. වර්චර විද්‍යාව පාඩම ඇත්තටම හරියට ලොකුට ඉඳී නැහැ. මිස් කරා නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මං කතා කරන්න කැමති නැහැ. ඉතින් කොහොම රියාවත් අපි එකතු කරගන්න බොහොම ආදරේ. එතකම ඉෂාර ඉන්නවා පිළියන්දල පැත්තෙන්. අයෝමි ඉන්නවා. ඉෂානි සඳමාල් ඉන්නවා අපිත් එක්ක. ඒත් එක්කම කවුද මේ මිහිරි ඉන්නවා මේ ඉතාලිය පැත්තෙන්. අහිංසා විල්ලා ඉන්දියා ජපාන පැත්තෙන් අංජුනි ඉන්නවා නවසීලන්ත පැත්තෙන්. බලන්න සුප්‍රීම් රේඩියෝ අපි හරිම නිහතමානී ආඩම්බරයෙන් නිෂා ඉන්නවා. ඒත් එක්කම කුවේට් කටාර් වලින් ඉන්නවා රත්නපුරින් ඉන්නවා. ඉතින් අපි හරිම ආඩම්බරයෙන් ඉන්නේ ඇයි දන්නවද? කුවේට් වලින් ඉන්නවා. හායි අයියේ මම කුවේට් වලින්. නම මොකද්ද? මදු. ඉතින් මදුවත් එකතු කරගන්නවා. අපි හරි ආඩම්බරයෙන් ඉන්නේ ඇයි දන්නවද? දැන් ලංකාවේ හැම තැනින්ම එහා කොණින් ඉඳන් පටන් ගත්තාම අපිත් එක්ක ත්‍රිකුණාමලයේ පුත්තලමෙන් පටන් ගත්තාම හලාවත ඊට පස්සේ ගාල්ල මාතර හික්කඩුව මේ ගොඩාක් කටි අහන් ඉන්න ගමන් නවසීලන්තේ ඔස්ට්‍රේලියාව ඉතාලිය ඊට පස්සේ මාල දෙවෙන දකුණු කොරියාව ඊට පස්සේ ඊශ්‍රායලයේ රුමේනියාවේ චතු අපිව බලාගෙන ඉන්නවා. ඉතින් හැමෝම බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ඒ හැමෝම එකතු කරගෙන මම මාවත් එකතු කරගෙන අපි යනවා ලස්සන සින්දුවක් අහන්න. රයිට් වෙලාව දවල් 1:33 දැන්.
6: Back once again with Run There.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? අවසව
2: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නත්ද? හරියට දාගන්නකෝ.
7: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patala ganna පටන් ගන්න සතිය දවස් පහේම උදේ හතට.
8: Welcome show.
3: අනුග්‍රහය.

0: ඉංජිනේරුවෙකුවිට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
2: වෙලාව දවල් 1:47 හිතවතුනි. ඒ කියන්නේ මට යන්න වෙලාව තමයි උදා වෙලා තියෙන්නේ. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. වීකෙන්ඩ් එක ලස්සනට පරිස්සමෙන් විනෝදෙන් ගත කරන්න ඕනේනේ. මතක් කරන්න ඕනේ ඉතින් ඔය විනෝදෙන් ගත කරනකොට කාලගුණ තත්ත්වයේ හිටමෙට වෙනවා. ධාරානිපත වර්ෂා එකපාරටම ඇදහැලෙනවා. මේ හොඳට පායලා තියෙනවා. එකපාරටම හිතපු නැති වෙලාවට, හිතපු නැති විදිහට වෙනස් වෙනවා. හැමදාම කියනවා වගේ කාලගුණය අපිට සමාන කරන්න පුළුවන් එකම එක දෙයයි තියෙන්නේ. ඒ තමයි මිනිසා. මිනිසාට කාලගුණය සමාන කරන්න පුළුවන්, කාලගුණයට මිනිසා සමාන කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අපි ගිහින් එන්න සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. මේ ඉරිදාගිය ඉරිදා වාගේ නුවන්න තෑගියපා තෑගියපා ඇවිදින් යන්න කියලා මේ ඉරිදා මම එනවා. හැමක් තමයි එන්නේ දවස පුරාවට ඔයත් එක්ක ඉන්න. ඉතින් දවල් අපි සැරින් සැරි දෙපාරක් විතර ලයිව් වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් හිතවතුනි අපි ගිහින් එන්න සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. සුබ දවසක්. මං මැක්. ලස්සනම ලස්සන සින්දු ටිකක් තියෙනවා අහන්න.

0: දේවල් දෙකයි. ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කරේ.
1: වාර්තාතික වාර්තා කඩමි කෝටි යටේ NLB තනට තහන මෙතුරැල්ලේ රුපියල් කෝටි 13.98 ඉක්මවූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තහන නිධානය වෙලදී කියලා ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ තහසේ පිළේ කොළඹ පලේ කොළඹ ඇහේ සුප්‍රීම් රේඩියෝ

ගඟ ගලා යන්නේ ගල් පර්වත හමු වුණාම එයින් බේරී මිස ඒවා සමග සටන් කරමින් නොව. ජීවිතේ සමහර බාධකත් එහෙමයි. කාලේ කනවාට වඩා ඒවා මගහැර යන එකෙන් ඔබට ඔබේ ගමනට ඉක්මනින් යා හැකේ. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක් තනි අංකයට රුපියල් 80ක් ලග්නයට දිනුම් අවස්ථා දෙකක් එකවර දිනන්න අවස්ථා රැසක් NLB සුබ දවසක් දවස සුබයි සිහින දිනයි
1: ගත්තොත් සුබම තමයි

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේලේ අඩුම මිලට ගත හැකි නවතම සුපේ වෙළඳ සල් ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සාගම්පුල
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටල පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: Welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaye patala gannatu patan ganna sathi dawas pahema ude hatata welcome show
3: anugrahaya
4: wartha tika wartha kabini kooti yate nlv danada tahana eduturaiye rupiyal kooti 1398 ikma u devanta supiritya galaba dimin rathi sangvardhaneta devanta shaktiyak wemin obat dinawa ratat dilawena jatiya mahatana sampatha tahana dahane bindigena obat kooti putiye kuwanna
5: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
7: 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස්ස ගන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: ලොව සුන්දරතම පාරාදීසේ
7: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම සංචාරයක්
6: Travel with Supreme
7: සතිය දවස් පහේම
8: The Welcome Show අහන්න
9: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
10: සුවඳ දැනි
6: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
9: සතියේ දිනවල රාත්‍රී 7ට
11: අනුග්‍රහය
12: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
13: 89.1 89.3 Supreme Radio

ගඟ ගලා යන්නේ ගල් පර්වත හමු වුණාම එයින් බේරී මිස ඒවා සමග සටන් කරමින් නොව. ජීවිතේ සමහර බාධකත් එහෙමයි. කාලේ කනවාට වඩා ඒවා මගහැර යන එකෙන් ඔබට ඔබේ ගමනට ඉක්මනින් යා හැකි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාරක යන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන අරුණ්‍යයේ සිහින දිනන්න. පළමු ධානය ඉලෙක්ට්‍රික් යතුරු පෙදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ 5ක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-8939-8939 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
0: The Welcome Show.
1: ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පැතුන.
2: ගෝලීය සාමදර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා.
3: ස්ථාන 14ක් ඉදිරියට ගිහිල්ලා. කමන්නේ එකකින් හරි ස්ථාන 14කින් හරි ඉහළට ගිහිල්ලා නේ.
2: එහෙම හරි නේ. 67 වන ස්ථානය හිමි කරගෙන තියෙනවලු. සතුරු වෙදින් නේද අප්පුඩියක් ගහන්න? අපිනේ දන්නේ සාමේ තරුවේ නේද? මිනිහ අර ගෙයි ගිනි පිටර දෙන්නේ නැහැ නේද? ජාතීන් අතර අසමගිරිනේ මම කියන්නේ මේ. අපේ පවුල් පන්සල් ඇතුළේ තියෙන අසමගිකන් නේද? ඒ වගේ නම් තියෙනවා ලොකු ලොකු යුදමය තත්ත්වයන් නේද?
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
0: The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: පෙරලිකාර සතුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
0: සුව බර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
5: ජීවිතේ හැම තවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට.
7: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
8: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
9: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
6: හැඩකාර දඟකාර පොඩිත්ව වෙනුවෙන්මයි.
9: මේ ඔක්කොටම සතියේ දින 5ම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ.
6: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ. දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය, කසාගල ග්‍රීන් සුපර්, ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල, ගණේමුල්ල නාරම්මල් සාගම්පල, කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812.
1: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show.
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasare padala gannatu padan ganna satiya dawas pahema ude hatata
6: the welcome show
2: anugrahaya
8: wartha pita wartha tabana koti yate nlb tanade tahane lutrayye rupiyal koti 13.97 ikma u davanta supiritya galaba dimin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladi gena obat koti patiye kuwanna
9: meltol hisarathaya una sempra ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: සුබ සැන්දෑවක්. වෙලාව හවස 4යි. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාතික වාර්තා කබනි කෝටි 8 NLB දනඩතහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ.

Korea itu na Supreme Radio. Magi Hande, Magi Rada.

0: සුප්‍රීම් රේඩියෝ
1: සස්මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යමු සංචාරයක්
4: Travel with Supreme
5: සතියේ දවස් පහේම The Welcome Show අහන්න
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: සතියේ දිනපතා රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

Sunavia Ekran, a Sunavia Internet. Supreme Radio.

पर घुंघरू जो बजता है आशिक तड़पता है छा जाता है एक नशा।

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තාතික වාර්තා තමයි කෝටි 8 NLB දනට තහන නතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: Number 20.

0: Saturday weekend එක happening කරගන්න.
1: එදා මෙදා තුර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සින්සුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.
3: The welcome show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
5: යාලා තියෙන මානවයා මුලින්ම සත්තුන්ගේ හම් පොරෝගෙන තමයි හිටියේ කියලා නේද? ඊට පස්සේ තමයි භූමියේ හන ශාකේ නූල් යොදාගෙන නැඳුන් නිර්මාණය කරන්න වැඩේ පටන් ගන්න ටික ටික දැන් මොකද දියුණු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ලෝකයට ඇඳුම් කියනක විලාසිතාවක් උනානේ නේද? යන් කලිසම් මං එන්නම්. ඔව් යාලා තියෙනවා
6: නේද? ඒකේ මාම් ජීන්ස් තියෙනවා. දැන් අපිට හරියට මොකද ඇඳුම් ගැන තේරෙන්න පටන් ගන්න මේ මෑතකින් දන්නේ කියලා.
5: මෑතක ඇඳුම් ගැනද නැද්ද?
6: නෝ ෆීසර් ඇඳුම් විදියයි දැන් අඳින විදියයි මොනවන්නත් ඉතින් ඔක්කොම වෙනස් වෙලා
5: තියෙනවා. අදින්නේ පමුණුයි වෙනසක් නැහැදී
6: වෙනසක් නැහැ
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show 89.1 89.3 Supreme Radio

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
2: එන්න

0: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
2: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දියම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්මැලි කම්මෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padala gannatu padan ganna satiya dawas 5ma udeyata.
4: වෙල්කම් ෂෝ.
1: අනුග්‍රහය.

0: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3
1: Supreme Radio.

0: වෙලාව හවස 5 දැන්. ආමේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: සස්මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ
2: මෙල්ටෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: පෙරලිකාර සඳුදා
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
3: සුවබර අඟහරුවාදා
5: ආසාත්මිකතාවයේ සමහරක් වලට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
3: හැඩකාර බදාදා
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
3: රසපිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට.
9: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven padana gannatu padan ganna satiya dawas pahema ude hatata The welcome show.
8: Anugrahaya.
10: Warthatika wartha tabani koti yate NLB danade dahane lutrayen rupiyal koti 13.98 ikma wu dawanta supiritaya galaba dimin rathe sangvardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha danani dahane biladigena obat kotipatiye kuwanna.
11: Navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
13: 89.1 89.3 Supreme Radio.

0: 89.3 Supreme Radio.
1: සමුත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012
2: The Welcome Show
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
3: යාලා තියෙන මානවයා මුලින්ම සත්තුන්ගේ හම්පොරෝගෙන තමයි හිටියේ කියලා නේද? ඊට පස්සේ තමයි නිබුමේ හන ශාකේ නූල් යොදාගෙන නැඳුන් නිර්මාණය කරන්න වැඩි පටන්ගෙන ටික ටික දැන් මොකද දියුණු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ තින් ලෝකයට ඇඳුම් කියනක විලාසිතාවක් වුණානේ නේද? යන් කලිසම් මං එන්නම්. ඔව් යාලා තේරෙනවා නේද?
4: ඒකේ මාම් චේන්ස් තියෙනවා. දැන් අපිට හරියට මොකද ඇඳුම් ගැන තේරෙන්න පටන් ගන්න මේ මෑතකින් දන්නේ කියලා.
3: මතකයි ඇඳුම් ගැනද නැද්ද?
4: නෝපි ඉස්සර ඇඳුම් විදියයි දැන් අඳින විදියයි මොනවන්නත් ඉතින් ඔක්කොම වෙනස් වෙලා
3: තියෙනවා. දැන් අඳින්නේ පමුණුයි වෙනසක් නැහැදී
4: වෙනසක් නැහැ.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
5: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
3: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
6: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
7: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන බම් මියුසික් ෆයිබ් එක.
2: සුප්‍රීම් මියුසික් සන්දේ.
7: ඉනිදා උදේ 9ට.
6: ඊගෙන සර්.
8: 89.1 89.2

0: ඉංජිනේරුවෙ ක්‍රදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තමයාණන් වහන්ස,
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ඝෝෂා පවත්වන්නේ මන්ද? අවසව.
4: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
5: සතිය දවස් පහේම දවල් දෙකට
1: ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සත්‍යයක්.
1: Travel with Supreme.
5: සතිය දවස් පහේම The Welcome Show අහන්න.
1: 89.1 89.3 Supreme Radio.

0: වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කඹුනි කෝටි 8 NLB දනරිත හනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 Supreme Radio ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වන්දා මහතා
1: ගොවිසෙත ටිකට් ගන්න මට ඇවිල්ලා තියෙන්නේ මම මුල පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා නමුත් මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ පළවෙනි වතාව තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන්ව ජයග්‍රහණය හිමි කරගන්න
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සින්සනාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.
3: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
1: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: සතියේ දින බල රාත්‍රී 7ට අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB තනඩි තහනේ ලොතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
3: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
4: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
5: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන මා මියුසික් ෆයිබ් එක.
6: සුප්‍රීම් මියුසික් සන්දේ.
5: ඉනිදා උදේ 9ට.
4: ඊගෙන නම් සර්.
7: The Welcome Show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
3: අපි අහලා තියෙන මානවයා මුලින්ම සත්තුන්ගේ හම් පොරෝගෙන තමයි හිටියේ කියලා නේද? ඊට පස්සේ තමයි නිබු මේ හන ශාකේ නූල් යොදාගෙන නැඳුන් නිර්මාණය කරන්න වැඩි පටන්ගෙන ටික ටික දැන් මොකද දියුණු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ලෝකයට ඇඳුම් කියනක විලාසිතාවක් වුණානේ නේද? යන් කලිසම් මං එන්නම්. අපි අහලා තියෙනවා
9: නේද? ඒකේ මාම් ජීන්ස් තියෙනවා. දැන් අපිට හරියට මොකද ඇඳුම් ගැන තේරෙන්න පටන් ගන්නෙ මේ මෑතකින් දන්නේ කියලා.
3: මෑතක ඇඳුම් ගැනද නැද්ද?
9: අපි ඉස්සර ඇඳුම් විදියයි දැන් අඳින විදියයි මොන වුණත් ඉතින් ඔක්කොම වෙනස් වෙලා
3: තියෙනවා. දැන් අඳින්නේ පමුණුයි වෙනසක් නැහැදී
9: වෙනසක් නැහැ.
10: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දහවල් දෙකට
8: සින්දු කපේ නිමේෂා.
9: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
10: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
11: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
12: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema ude hatata
13: welcome show
14: anugrahaya warthapika wartha kamini koti yate nlb danareta hale lutrayye rupiyal koti 13.98 ikma u davanta supiritaya galaba dimin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha dana nidahane bindigena obat koti patiya kuwanna
15: meltol hisarathaya una sempati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
16: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 Supreme Radio
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර දෙවලාල හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: The Welcome Show
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
7: අපි අහලා තියෙන මානවයා මුලින්ම සත්තුන්ගේ හම් පොරෝගෙන තමයි හිටියේ කියලා නේද? ඊට පස්සේ තමයි භූමියේ හන ශාකේ නූල් යොදාගෙන නැඳුන් නිර්මාණය කරන්න වැඩි පටන්ගෙන ටික ටික දැන් මොකද දියුණු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ලෝකයට ඇඳුම් කියනක විලාසිතාවක් වුණානේ නේද? යන් කලිසම් මං එන්නම්. අපි අහලා තියෙනවා නේද?
8: ඒක නම් මාම් ජීන්ස් තියෙනවා. දැන් අපිට හරියට මොකද ඇඳුම් ගැන තේරෙන්න පටන් ගන්නෙ මේ මෑතකින් දන්නේ කියලා.
7: මෑතක ඇඳුම් ගැන දන්නේ නැද්ද?
8: නෑ. ඉස්සර ඇඳුම් විදියයි දැන් ඇඳින විදියයි මොනවාවත් ඉතින් ඔක්කොම වෙනස් වෙලා
7: තියෙනවා. දැන් අඳින්නේ පමුණුයි වෙනසක් නැහැදී
8: වෙනසක් නැහැ
5: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
6: The Welcome Show
5: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යම් සත්‍යයක්
5: Travel with Supreme
4: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න
5: Asuna vi ai ekran asuna vi ai tuna Supreme

0: අසුනවයයි එක අසුනවයයි තුන දිවයින පුරා සිසාරා.
1: ඇත්තටම හසිත මේ අපි උපේනාට වැඩිය අපේ අතින් වියදම් වෙන එකනේ වැඩි වෙලා තියෙන්නේ.
2: ඇත්තට අපිට කොච්චර සල්ලි හම්බුණත් අපිට තියෙන වියදම් නේද? කොච්චර සල්ලි හම්බුණත් වැඩක් නැහැ. අපිට හම් වෙනවට වඩා වැඩියෙන් තියෙනවා වියදම්. ඉතින් සල්ලි කොච්චර හම්බුණත් මදි. හැබැයි අපිට එකපාරටම අතට ලොකු මුදලක් ලැබුණොත් නේද?
1: අනිවාර්යෙන් මෙහෙම මුදලක් දෙන කෙනෙක් ඉන්නවා. ඒ ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඔන්න මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රාහකයන් තෝරා ගන්නු ලබනවා. එහෙමනම් ඉතින් මේ කියන්න ලෑස්ති වෙන්නේ අද වියදමට ඔයාට ගැලපෙනම ලොතරැය ගැන. ඒ තමයි අද සම්පත. ඉතින් මම මතක් කරන්න සුපුරුදු ත්‍යාග රටාව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000 මුදල් තෑගිවට දිනා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. එවගේම අවසාන අංක 4 ගැලපීමේ රුපියල් 50,000 මුදල් තෑගි දෙන්න තුන අද සම්පත ලොතරැය සූදානම් ඉන්නවා.
2: ඉතින් අවසාන අංක 3 ගැලපීමෙනුත් ඔන්න 4,000 මුදලක් වාර දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ ඇතුළු සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැය පතරා වැඩි වැඩියෙන් වාර තෑගි ලබා දෙන්න ඔන්න ජාතික ලොතරැය මණ්ඩලය නිරන්තරයෙන්ම කටයුතු කරනවා කියලා මතක් කරන්න ඕනේ. ඉතින් මේ මතක් කිරීම අද වියදමට ගැලපෙනම අද සම්පත ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. ඉතින් ආරාධනා කරන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන ජාතික ලොතරැයි මණ්ඩලයත් සමග දිගින් දිගටම එකතු වෙලා ඉන්න කියලා. 89.1 89.3 Supreme Radio.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගය දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ DMW වණ්ඩා මහතා.
1: ගොවිසෙත ටිකට් ගන්න මට ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවස්වල ඉඳන් ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් කම්මුල පළවෙනි වතාව. තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන්ව ජයග්‍රහණය හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: ප්‍රීම් රේඩියෝ මගේ හඳ මගේ රට ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
1: FIFA World Cup 2026 තරග විස්තර 2026 FIFA ලෝක කුසලාන උන්මාදය දැන් නිල වශයෙන් මුළු ලෝකෙම වෙලාගෙන අවසානයි. මුලින්ම අපි අවධානය යොමු කරමු ලෝක කුසලානයේ පළමු නිල තරඟය දෙසට. සත්කාරක මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර සුප්‍රකට මෙක්සිකෝ සිටි ස්ටේඩියම් ක්‍රීඩාංගනයේ පැවැත්වුණු මේ තරඟයෙන් ප්‍රේක්ෂකින් ලක්ෂයකගේ ඔල්වරසන් මැද විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරන්න මෙක්සිකෝව සමත් වුණා. තමන්ගේ මෞබිමේ වාසිය උපරිමයෙන්ම ගත්ත මෙක්සිකානු ක්‍රීඩකින් දකුණු අප්‍රිකාව අසරණ කරමින් ගෝල දෙකට බිඳුවක් ලෙස තරඟයේ ජයග්‍රහණය කළේ මෙවර ලෝක කුසලාන ගමන ඉතාම සාර්ථකව ආරම්භ කරමින්. අද උදෑසන පැවැත්වුණු දෙවැනි තරඟයත් තප්පරයෙන් තප්පරය වෙනස් වුණු සටනක් වුණා. ආසියාවේ ප්‍රබල දකුණු කොරියාව සහ යුරෝපයේ චෙක් ජනරජයේ අතර ගෝඩලරාජා ස්ටේඩියම් හිදී පැවැත්වුණු මේ තරඟයේ පළමු අර්ධය ඉතාම තියුණු මුහුණුවරක් ගනිමින් සමතත්වයෙන් නිම වුණා. චෙක් ක්‍රීඩකින්ගේ දැඩි අභියෝගයේ හමුවේ නොසැලුණු දකුණු කොරියාව දෙවන අර්ධයේදී තරඟයේ පාලනය තමන් අතට ගත්තා. අවසානයේදී ගෝල දෙකට එකක් ලෙස චෙක් ජනරජය පරාජය කරමින් දකුණු කොරියාව අගනා ජයග්‍රහණයක් වාර්තා කළේ ආසියානු පාපන්දු බලය ලෝකයටම පෙන්වමින්. පළමු දිනයේ මේ උණුසුම් ප්‍රතිඵලයත් එක්ක දැන් හැමෝම බලාගෙන ඉන්නේ ඊළඟ මහා තරඟ දෙසටයි. ඒ අනුව හෙට, ඒ කියන්නේ ජූනි 13 වෙනිදා අලුයම 12:30ට තවත් සත්කාරක රටක් වන කැනඩාව පිටියට පිවිසෙන්න සූදානම්. කැනඩාවේ සුප්‍රකට ටොරොන්ටෝ ස්ටේඩියම් හිදී පැවැත්වෙන මේ මහා සටනේදී ඔවුන්ට එරෙහිව තරඟ වදින්නේ යුරෝපයේ ප්‍රබල බොස්නියා සහ හර්සගොවීනා කණ්ඩායමයි. හෙට උදෑසන, ඒ කියන්නේ ජූනි 13 වෙනිදා උදෑසන 6:30ට මෙවර ලෝක කුසලානයේ ප්‍රධානතම සත්කාරක රාජ්‍ය වන ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ පළමු තරඟය සඳහා පිටියට පිවිසෙනවා. සුපිරි ලොස් ඇන්ජලිස් ස්ටේඩියම් හිදී පැවැත්වෙන මේ සුපිරි සටනේදී ඇමරිකාවට එරෙහිව තරඟ වදින්නේ ලතින් ඇමරිකාවේ දක්ෂින් වන පැරගුවේ කණ්ඩායමයි. අමරිකානු වේගේ සහ ලතින් ඇමරිකානු උපක්‍රමශීලී ක්‍රීඩා විලාසයේ එකිනෙකට ගැටෙන මේ තරඟය මුළු ලෝකයේම අවධානය දිනා ගන්නා එකක් වන එක නම් ස්ථීර කාරණාවක්. ඉදිරි පැය කිහිපයම පාපන්දු ලෝලීන්ට නිදි වර්ජිත උද්වේගකර කාලයක් වන බව නුවණුමානයි.
0: පාපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.

0: Supreme Radio.
1: හීන කියන්නේ හසිත මේ අපි හැබෑ කරගන්න බලාගෙන ඉන්න දේවල් වලටනේ.
2: අපිට කොයි තරම්ක් හීන තියෙනවද නේද? අපි ඉපදුන දවස් ඉඳලා අපිට දැනුම් තේරුම් තියෙන දවස් ඉඳලා අපි කරන්නේ හීන ගොඩ ගන්න එක. ඉතින් මේ හීන හැබෑ කරගන්න අපි කොච්චර අපි උත්සාහ කරනවද? හැබැයි සමහර හීන තියෙනවා අපිට සල්ලි කියන දේවල් හරස් වෙනවා.
1: හරි, දැන් ඉතින් ඔය මේ සල්ලි හරස් වෙන දේවල් වලට උත්තරයක් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඇත්තටම හසිත අපේ හීන මැරෙන්න දෙන්න ඕනේ නැහනේ.
2: නෑ නේද, අපිට කොහොමද නිදානයක් වගේ තිබ්බනම් නේද?
1: අනිවාර්යයෙන්ම ඔයා හරිම කතාවට තමයි ආවේ. ඉතින් මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ නිදානයක් ගැන. නිත්‍යානුකූල නිධානයක් ගැන තමයි මේ විදිහට මතක් කරන්නේ. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔන ඔබේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදීත් මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කළා හමාරයි කියන දේ මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා දවස හරිම විශේෂයි. ඔන ඉතින් රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩ රටින් බිහි කරන්න ධන නිධාන ලොතරැයි පත හරහා ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන්කම ලැබුණා.
2: ඉන් දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ම දිනුම්ම දින ධන නිධාන ලොතරැයි අලවිය තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලටත් දායකත්වය සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපිත් දායකත්වය ලබා දෙනවා කියන විශේෂ කාරණාව අනිවාර්යෙන්ම මතක් කරන්නම ඕනේ. ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින දකින තැනින් ඔයාලට පේන තැනින් හැම දැනීම ධන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. මේ ජූනි මාසයේදී ඔයාටත් හැකියාවක් තියෙනවා කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ඉතින් ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති හීනය හැබෑ කරගන්න කියලයි මේ කියන්නේ. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය මේ ලබා දෙන අනගි අවස්ථාව දැන්ම ඔයා කරගන්න ඔයාට හැකියාවක් තියෙනවා. 89.1 89.3
0: Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලී කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: Welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasare padana gannatu padan ganna satiya dawas pahema ude hatata.
5: Welcome show.
2: අනුග්‍රහය.
5: hina

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi yanda. Magi rata.

0: වෙලාව රාත්‍රි 8යි.
1: ජීවිතයේ සිහින සබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කමනි කෝටි 8 NLB දනරිත හනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

91 89 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපර් එක.

0: අවසාන ප්‍රශ්නය. ආචාර්ය අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.

0: සැටර්ඩේ වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.
3: The Welcome Show.
4: ඇහෙන අහන කතාතර රසකතා ඇහෙන පැයතුන.
5: අපි අහලා තියෙන මානවයා මුලින්ම සත්තුන්ගේ හම්පොරෝගෙන තමයි හිටියේ කියලා නේද? ඊට පස්සේ තමයි භූමියේ හන ශාකේ නූල් යොදාගෙන නැඳුන් නිර්මාණය කරන්න වැඩි පටන්ගෙන ටික ටික දැන් මොකද දියුණු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ලෝකයට ඇඳුම් කියනක විලාසිතාවක් වුණානේ නේද? යන් කලිසම් මං එන්නම්. අපි අහලා තියෙනවා
6: නේද? ඒකේ මාම් ජීන්ස් තියෙනවා. දැන් අපිට හරියට මොකද ඇඳුම් ගැන තේරෙන්න පටන් ගන්නෙ මේ මෑතකින් දන්නේ කියලා.
5: මෑතක ඇඳුම් ගැනද නැද්ද?
6: අපි ඉස්සර ඇඳුම් විදියයි දැන් අඳින විදියයි මොන වුණත් ඉතින් ඔක්කොම වෙනස් වෙලා
5: තියෙනවා. ඉස්සර ඇඳුම් පමුණුවෙන් දැන් අඳින්නේ පමුණුවෙන් වෙනසක් නැහැදී.
6: වෙනසක් නැහැ.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio
1: ලොතරැයි ලොව රජ කිරුළ කියපු ගමන් අපිට මතක් වෙන විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ තමයි මහජන සම්පත.
2: දැන්
1: මේ මහජන සම්පත තුලින් තවත් විශේෂ කෙනෙක් බිහි වෙලා
2: තියෙනවා.
1: ඉතින් ඒ විශේෂ කෙනා තමයි අද සම්පත කියලා
2: කියන්නේ.
1: ඉතින් දැන් ඔයාලට අද සම්පත ලොතරැයිපත් මිලදී ගන්න හැකියාවක් තියෙනවා රුපියල් 40ක් වගේ පුංචි මුදලක් වියදම් කරලා. දැන් මේ බලන්න කොච්චර දේවල් දෙනවද ජාතක ලොතරැයි මණ්ඩලය නේද?
2: අනිවාර්යයෙන්ම.
1: අලුත් දේවල් හඳුන්වලා දෙනවා. ඉතින් මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්න ලබන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ මේ තයග රටාව ගැන ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයාලට දිනා ගන්න හැකියාවක් තියෙනවා. අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදලකුත් ඔයාලට දිනා ගන්න පුළුවන්. තව තියෙනවා.
2: ඒ විතරක් නෙවෙයි හසිත, අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගි ඔයා දිනා ගන්නකොට අනිකුත් සෙසු තෑගත් එක්ක අද සම්පත ලොතරැයියෙන් ඇතෙක් බරට තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව තියෙනවා. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ගැළපෙන මත සම්පත ලොතරැයි ගැන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් අපි ආරාධනා කරනවා. ජීවිතේ සිහිනේට වසනාවේ ආශිර්වාදය හැමදාම ඔයාගේ ළඟට අරගෙන ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි, ඒ ජාතික ලොතරැයි මණ්ඩලය විතරමයි.

0: 89.3 Supreme Radio
1: වාර්තාතික වාර්තා කමිනි කෝටි 8 NLB දනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: එව මෙහෙව
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893ට WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
9: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
3: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
6: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
10: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන බම් මියුසික් වයිබ් එක.
11: සුප්‍රීම් මියුසික් සන්දේ.
10: ඉනිදා උදේ 9ට.
6: ඊගෙන නම් සර්.
12: Supreme Radio, make a superior.

0: කාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් පුරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: Supreme Lifestyle. සතියේ දවස් 5ම උදේ 10ට.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasarave patana gannatu patan ganna satiya dawas 5ma ude 7ta
10: the welcome show
11: anugrahaya
12: warthapita wartha kabuni koti yate nlb tanade tahane lutrayen rupiyal koti 13.97 ikma u devanta supiritya galaba dimin rate sangvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanan nidahane biladigena obat kotipatiye kuwan
13: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
14: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
15: 89.1 89.3 Supreme Radio.

වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ස්ටේෂන් 89.3 සුප්‍රීම් රේඩියෝ. ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානය ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
1: මගේ නම AG ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටක් ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමින් බලද්දී දවස් 3කට පස්සම මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටරේකින් පොඩ්ඩක් බලනකොට මට ලස්සන ඉස්සෙල් මුදලා ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කළා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී, කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න.
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සත්‍චාරයක්.
7: Travel with Supreme.
8: සතිය දවස් 5ම
9: The Welcome Show අහන්න.
10: 89.1 89.3 Supreme Radio.

0: අවසාන ප්‍රශ්නය. ආච අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven padana gannatu padan ganna satiya davas pahema ude hatata The welcome show.
1: Anugrahaya.
5: Meltdol. Hisarathaya una sempratishyava angapata vedanawa apahasu dina sadaha ikman sahalaya Meltdol paracetamol visheshayaki.
6: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, දෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියා.

0: welcome show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
1: යාල තියෙන මානවයා මුලින්ම සත්තුන්ගේ හම්පොරෝගෙන තමයි හිටියේ කියලා නේද? ඊට පස්සේ තමයි භූමියේ හන ශාකේ නූල් යොදාගෙන නැඳුන් නිර්මාණය කරන්න වැඩේ පටන් ගන ටික ටික දැන් මොකද දියුණුව ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ලෝකේට ඇඳුම් කියනක විලාසිතාවක් වුණානේ නේද? යන් කලි සම්මන් එන්නම්. ඔව් යාල තියෙනවා
2: ඉතින්. ඒක මාම් ජීන්ස් තියෙනවා. ඉතින් අපිට හරියට මොකද ඇඳුම් ගැන තේරෙන්න පටන් ගන්න මේ මෑතකින් දන්නේ කියලා.
1: මෑතක ඇඳුම් ගැනද නැද්ද?
2: ඔෆිසර් ඇඳුම් විදියයි දැන් අඳින විදියයි මොනවද ඉතින් ඔක්කොම වෙනස් වෙලා
1: තියෙනවා. දැන් අදින්නේ පමුණුයි වෙනසක් නැහැ ඉතින්
2: වෙනසක් නැහැ
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට welcome show
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන් හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ
3: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන් ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ කොළඹෙන් බලේ.

Supreme Radio.

89.3 Supreme Radio. Supreme Radio.

Sunavei ekran, Sunavei internet, Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

Sunavia-i ekran, Sunavia-i dune. Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.3 Supreme Radio. Supreme Radio.

Sunavia i Ekra, a Sunavia i Tuna. Supreme Radio.

89.1 89.3 Supreme Radio.

பார்வையாயி துணை சுப்ரீம் ரேடியோ.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ, සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භවභෝග ආහාරපාන සුලභ වේවා. රජබිය සොර සතුරුබිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

89.3 Supreme Radio. Supreme Radio.

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට

මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්

සිතේ බිය සහ සැකය දුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ.